0: كان سيأتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ඩෙංගු පැතිරූ දහසකට නඩු ඉදිරි සති 4 අවදානම් දැරණිය කළදී පොලිසිය සමග ගැටුණු 4ක් රිමාන්ඩ් ඩඩ්ලි වීමිල ගැන කියයි හෝමුස් ගැන ඉරානයේ දැඩි තීරණයක රුමේෂ් ඉදිරි සැලසුම් හෙළි කරයි
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්ව

야, 뭐니? 비싸대.

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസില സമരവീര.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් එය ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයෙන් සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
3: දින සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩ. ආම හොරගම් කරනවා.
4: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. එහෙනම් ඔයා පුළුවන් නම් ඔළුවලා අරබලන්නකො.
5: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
2: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
7: පුළුවන් නම් මේ බලාසභාවේ තියලා බලන්න කියන්න ඕනේ.
8: ශක්තියක් දිනවා අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්න.
9: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
2: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, number 221, Dharmapala Mavata, Colombo 7.
11: Finishing bahalak lesa color of flow wajabena.
12: Sit pedagani, kal pavati, avalakshana novi. Oyat bahaleta vashi wenna. Finishing bahalak nam color of tamai.
13: Amme, man tamai me sare wediyema lakunu ganne. මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි, අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
16: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
17: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
18: සියත පොකට් මනි අනුග්‍රහය.
19: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
20: සියත සතියන්තය.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තන.
1: ඩෙංගු පැතිරු දහසකට නඩු ඉදිරි සති හතර අවදානම්. දැරණියගලදී පොලිසිය සමග ගැටනු හතරක් රිමාන්ඩ්. කාන්තාවන් වෙනුවෙන් පොලිසියෙන් වැඩපිළිවෙලක්. හෝමුස් ගැන ඉරානයේ දැඩි තීරණයක. රුමේෂ් ඉදිරි සැලසුම් හෙළි කරයි.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: දැරණියගල ප්‍රදේශයේදී පොලිසිය සමග ගැටුමක් ඇතිකර ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හතර දෙනා ජූලි 3 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ වුන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. අයුතු ජනරාශියක සමාජිකයන් වී පොලිස් නිලධාරීන් හතර දෙනෙක්ට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට චෝදනා එල්ල වුණා. පොලිසිය පැවසුවේ සැකකරු නත්තඩංගුවට ගන්න අවස්ථාවේදී ඔවුන් සතු තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24ක් සුවකත් බවයි. අවිස්සාවේල්ල කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කළ අවස්ථාවේදී කලහකාරී තත්ත්වයක් ඇති වුණා. එහිදී පොලිස් නිලධාරීන් හතර දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ අතර පහර දීම සිදු කළ සිවිල් වැසියන් හතර දෙනාද රෝහල් ගත කිරීමටයි කටයුතු කර තිබුණේ. අදාළ නිවසේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවට ලද නිර්ණාමික පැමිණිල්ලක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබුණා. ඩෙංගු මතුරන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ස්ථාන දහසකට නඩු පවර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි භාණ්ඩාගාරික MAC ප්‍රසාද් පැවසුවේ තවත් පිරිසකට එරෙහිව නඩු පැවරවීමට නියමිත බවයි.
3: මූලික අවස්ථාවේදී හඳුනා ගැනීම සිදු කරන පළවෙනි අවස්ථාව විදිහට රතු නිවේදන ලබා දීමක් සිද්ධ කරන එවැනි ස්ථානවල ඉන් පසුව නැවතත් පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරු කීටයන් බොහෝ ස්ථාන බෝවිය හැකි ස්ථාන පවගෙන අපි මේ ස්ථාන සඳහා මේ පවතින වසංගත තත්ත්වය සහ මාජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ කාර්ය උදෙසා නඩු පැවරීම සිද්ධ කරන්න වෙනවා. අපි අකමැත්තෙන් වුවත් ඒ කාර්ය සිද්ධ කරන්න වෙනවා. මොකද මේ රෝගය පාලනය කිරීම සඳහා ගන්න එක් පියවරක් ලෙස තමයි නඩු පැවරීම සිද්ධ කරන්නේ. මේ සතිය තුළ නඩු 1000කට අධික සංඛ්‍යාවක් මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවරා තිබෙනවා.
1: ඩෙංගු රෝගීන් වාර්තාව මට්ටම තවත් සති 3-4 කාලය තුළ ඇතිවීම අවදානමක් පවතින බවයි ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උපාලි පෙරේරා සඳහන් කළේ.
4: මේ විශාල වසංගත තත්ත්වයක් පසුගිය අවුරුදු වල ඇවිත් තියෙන 2017 වර්ෂයේ ඒ වර්ෂයේ වෙනකොට මේ කාලයේදී දිනකට ඩෙංගු රෝගීන් 3000ක් පමණ වාර්තා වෙන තරම් ලොකු ප්‍රමාණයකට තව සති 3-4ක් ඇතුළත යන ප්‍රමාණයකට තමයි 2017 ලොකු වසංගතයක් තිබිලා තියෙන්නේ. දැනට අපි 2026 ඩෙංගු රෝගීන් ගැනන සලකා බලනකොට මේ අවස්ථාවේ අපි සතියකට ඩෙංගු රෝගීන් 1000ක් පමණ වාර්තා වන මට්ටමක ඉන්නේ. 2017 වසංගත තත්ත්වයට අදාළව 3000ක වගේ ප්‍රමාණයකට තව සති 3-4ක් ඇතුළත අපි යයි කියලා අධික අවධානමක් තියෙනවා. ඇත්තටම 2017 වර්ෂයේදී අපිට ඩෙංගු රෝගයෙන්ට මේ වාර්තා වුණේ වෛරස් ටයිප් 2 කියන කාණ්ඩයෙන්. ඒක නිසා තමයි ලොකු රෝගින් ප්‍රමාණයක් වාර්තා වුණේ. මේ අවුරුද්දේදී අපි නැවත වතාවක් අර ටයිප් 2 කියන කාණ්ඩයට මාරු වෙලා තියෙනවා. ඒක තමයි ලොකුම අවධානමක් හැටියට අපිට දැනට තියෙන්නේ. ඒක නිසා 2017 තත්ත්වයටම අපි යයි කියලා ලොකු අවදානම් තත්ත්වයක තියෙනවා මේ ඩෙංගු ටයිප් එකත් එක්කම.
1: වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,356ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව 28ක්. මෙම මාසයේ ගත වූ දින 19 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව දැක්වුණේ 11,515ක් ලෙසයි. සමස්ත ඩෙංගු ආසාදිතයින් අතරින් 51%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වුණා. ඩෙංගු මර්ධන කටයුතු තවත් සති කිහිපයක් අඛණ්ඩව සිදු කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
5: යම්කිසි මට්ටමකට තව සති කිහිපයක් අඛණ්ඩව මේ කටයුතු සිදු කළ යුතුයි. කොහොමත් මේ මොහොතේ සිදු කළා තිබෙන ටිකක් දැවැන්ත මේ ක්‍රියාන්විතයට පසුව ග්‍රාමීය මට්ටමේ දැන් අපිට ග්‍රාමීය මට්ටමේ ප්‍රජාශක්ති කමිටු, මහජනාරක්ෂක කමිටු, ග්‍රාම සංවර්ධන කමිටු ආදී ගම් මට්ටමේ නියෝජනය වන ප්‍රජා සමිති රාශියක් තිබෙනවා. මේවා සම්බන්ධ කරගෙන දිස්ත්‍රික්කවල තිබෙන ඩෙංගු මර්ධන කමිටුවේ නායකත්වය අර්ථයෙන් මේ කටයුතු අඛණ්ඩව කරන්න බලාපොරොත්තු වෙනවා.
1: බීකිලෝවක් නිෂ්පාදනය සඳහා රුපියල් 114ක් වැය වෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මහවාරි මාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාළ රත්නායක පවසනවා. ඔහු සඳහන් කළේ ඊට ගොවින්ගේ ශ්‍රමය ඇතුළත් කර නොමැති බවයි.
6: අපි ගණන් හදලා බැලුවා, අපි සාධාරණව බලනකොට රුපියල් 114.70ක් විතර යනවා මේ යල්කන්නේ නිෂ්පාදන වියදම්. ඒකට රජයේ දෙන ලාභය කියලා 3/2 දාර 10 වැඩි කරපුවාම 142යි. අඩුම වශයෙන් අපි බලාගෙන ඉන්නේ එක්ක කොබ්බකඩුව ආයතනයේ ඒගොල්ලෝ කොහොමද මේ නිෂ්පාදන වියදම්, මේක තමයි ඇත්ත. හැබැයි මේක හදලා තියෙන්නේ ගොයියාගේ බුලත් විටටවත්, ගොයියාගේ මහන්තියවත්, ගොයියා රෑදවල් වතුර හරවන එකද ඇතුල් කරලා නෙමෙයි. දැන් තමුන්නාත්ලාට තේරෙනවනේ හාණ්ඩයි කපණ්ඩයි පෝර ටිකටයි විතර වී ඔටයි උතරම ලක්ෂයක් නේ. නිකන් සාමාන්‍යයෙන් අපි ගිය කන්නේ ගත්තේ පෝර මිටිය රුපියල් 9000 8750.
1: රජයේ ආයතන මගින් ගොවීන්ට සහන සැපීමක් සිදු නොවන බවයි එස් කලාපේ මහවැලි ගොවි සංවිධානයේ සභාපති එම් ජෝති සඳහන් කළේ.
6: එම ගොයියට 7%ක්වත් දෙන්නේ නැහැ. එයාලගේ ප්‍රතිසන්දන සඳහා තමයි මොනවාරි යන්න ගොයියන සේවයගේ සල්ලි ටික තියාගන්න. ඉතින් ඒකෙන් ගොයියට වාසියක් වෙන්නේ නැහැ මේ ආයතන. තුලානෙකට නිලධාරි 22ක් විතර ඉන්නවා. 22න් එකෙක්ලුවත් අපේ ගොයියට සාධාරණකාරයක් වෙන්නේ නැහැ. එයාලගේ යහපත තමයි හදාගන්නේ. මහත්තුරුන්ගේ ඒ ආයතනවල එව්වා තමයි. නමුත් ගොයියට මේකෙන් වෙන්නේ නැහැ.
1: බීකිලෝවක් සඳහා සහතික බිල ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් සැකයක් මතුවන බවයි හුරුළුවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් උපාලි ඒකනායක සඳහන් කළේ.
7: පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ කුෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියෙක් ගොවියට පාඩු වෙලා තියෙන වීමිල මදි කියලා පිළිගන්නවා. කැබිනට් රැස්වීමේදී හෙට්‍ර කොබ්බෑකඩුවකට බාර දීලා කියලා බෝලේ බාර කරනවා. හැබැයි කුෂිකර්ම අධ්‍යක්ෂකවරයා කියනවා කුෂිකර්ම විශේෂ කමිටුවක් දාලා මේකට මිල ඉදිරියේ සති දෙකේ කියනවා ගොවියෝ බය වෙන්න එපා. හැබැයි මෙහෙම දෙයක් අපි හිතන්නකෝ, මේ පැත්තෙන් කෙහෙල් කඳ දාලා අර පැත්තෙන් රෙද්දක් එන්න විදිහට තාක්ෂණයේ දිනු කරලා මේ වැඩේ හදලා තියෙන රටේ ඔබතුමාලට V8ක් එළියට අවිලා උරේට වෙලා විකුණන්න යනකොට රුපියල් කීයද වෙන්නේ කියලා හදන්න මෙච්චර කෙඳිරි ගානක ගැන තමයි අපිට තියෙන සැකය සහ විලිලැජ්ජාව.
1: සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සඳහන් කළේ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 150ක මුදලක් ගොවීන් වෙත ලබා දිය යුතු බවයි.
8: ගොවියෙක් විදියට සතුටෙන් ජීවත් වෙලා සතුටෙන් ඒ කරන ක්‍රියාව කරලා ඒ විදිහේ ජීවත් වීමේ මිලක් වී වලට හම්බෙනවනම් නාඩු වලට රුපියල් 150ක මුදලක් ලැබෙන්න ඕනේ. ඒ වගේම සම්බ සහ කීරි සම්බ වල මිල වෙනස වී වල රුපියල් 10ක වෙනසක් තියෙන්න ඕනේ. ඒ වගේ වෙනසක් නැත්නම් ගොවිය වැඩ කරන්නේ නාඩු වී විතරමයි. ඒක තමයි මේ තියෙන ප්‍රශ්නේ. නාඩුවලත් සම්බවලත් කීරි සම්බවලත් මිල පරාසය තියන අය තියන්නේ රුපියල් 5ක වෙනසක්. එහෙම තිබ්බට ඒ වී වැඩ කරන්නේ නැහැ. ඒක නිසා ගොවියෝ නිතරම නාඩු වී විතරක් වැඩ කරන්න යොමු වෙනවා. ඒක තමයි මේ තියෙන ප්‍රධාන ගැටලුව. ඉතින් මේක කෘෂිකර්ම අමාත්‍යාංශයත් ගොවියොත් සියලුම දේ එකට එකතු වෙලා තීන්දුව తీරන ගන්නවා නම් මේක කිසි ගැටලුවක් ප්‍රශ්නයක් නැතුව විසඳගන්න පුළුවන්.
1: මේ අතර ගොවීන්ගේ පොහොර සහනාධාරය ඉහළ නංවා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේ.
9: කිසි අසුභවාදයක් තියාගන්න එපා. අපිට නරකක් වුණා තමයි අපි දැන් තිබුණට වඩා හොඳ ජීවිතයක් වෙනුවෙන් කවුරුත් එකතු වෙලා වැඩ කරන්නේ. අපි උඩට මොකුත් බෙදාගන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා තාම මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහනයක් දීලා නැහැ. අවුරුදු එකමාරක් ගියා. වාහනයක් ඕන මන්ත්‍රීවරුන්ට වැඩ කරන්න. කැබ් එකක්වත් ඕන. කැබ් එකක් ඕන යනකොට දීලා යන එක. ගොවි ජනතාවට පොහොර සහනාධාරය තිබ්බේ කීයද? හෙක්ටයාරයකට. හෙක්ටයාර දෙකක් කියලා මොකක්ද? 30,000
1: අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය වන විට ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනයක් ලබා දීමට හැකිවනු ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
10: ඉදිරි මාස එකහමාර දෙක ඇතුළතදී තෙල් මිලේ සහනයක් ලැබෙයි කියලා. මොකද ඔබතුමාලා දන්නවා අපි තෙල් ගන්නේ කඩේට ගිහ බඩුවක් ගන්න වගේ නෙමෙයි, කලින් ටෙන්ඩර් කරලා ගන්නේ. ඒ ටෙන්ඩර් වලට අනුව එනවයි යම්කිසි අනිවාර්ය වශයෙන් මේ මිලටම ගන්න වෙනවා. නමුත් අනිවාර්යම වශයෙන් අපි හිතනවා අගෝස්තු මාසය සැප්තැම්බර් මාසය වෙනකොට මේ තත්ත්වයේ තිබුණොත් අනිවාර්යම ජනතාවට සහනයක් ලැබෙයි කියලා. මොකද ඒක ජනතාවට පමණක් නෙමෙයි රටේ ආර්ථිකයටත් ඒක අවශ්‍යයි.
1: ඉන්ධන මිල පහත දැමීමේ හැකියාව පවතින බව සමගී බලශක්ති සමවෘතේ සමිතී ඒකාබද්ධ බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පවසනවා. ඔහු සඳහන් කළේ ඉන්ධන ආනයනයේදී මුදල් ගෙවන ආකාරය පිළිබඳ ආණ්ඩුව අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවයි.
11: අපේ පිරිපහදුර මෙත්තෙක් යොදවපු නැති එක, වාසි නැති එක, ඒ සීලු දෙය ඇත්ත තමයි දැන් අඩු කළ යුත්තේ. මොකද අන්තිම මොහොත වැඩි කරනකොට සභාපති ආංශික කමිටුව කරපු හෙලි කරපු කරුණු අනුව ලෑන්ඩින් කෝස්ට් එක ගොඩ බාන මිල 234.92, 280 ඩීසල් 95 අනිත් ඔක්කොම එහෙමයි. එහෙනම් අඩු කළ යුත්තේ. තර්ක කරන්න දෙයක් නැහැ. කම්කරු ඇමති මුදල් නියෝජ්‍ය ඇමතිගේ පට්ටපල් බොරුවක්. අපි වැඩිමිලට මුහුදෙන්ගෙන නැව්වලට සල්ලි ගෙවල නෑ. ඉන්නනවලට ගෙවන්නේ අපිට ආවට පස්සේ දින තුනක් පස්සට දින දෙකක් ඉදිරියට දාලා දින පහේ ඇවරේජ් එකට. පට්ට බොරු කියන්නේ.
1: WTI දර්ශකයේ බොරතෙල් බැරලයක බිල ඇමරිකානු ඩොලර් 76ක් ලෙස සටහන් වුණා. බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක බිල ඇමරිකානු ඩොලර් 80ක්. බර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක බිල ඇමරිකානු ඩොලර් 73ක් ලෙස සටහන් වුණා. වංචනික පෙම්වතුන් සහ ආගන්තුක හිතවතුන් මගින් කාන්තාවන් අවදානමට ලක්වීම වළක්වා ගැනීම සඳහා තොරතුරු රැස් කරමින් පියවර ගන්නා බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශයේ සඳහන් කළේ ඒ පිළිබඳ සියලු පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බවයි. සියලු පොලිස් ස්ථාන මහජන ආරක්ෂක කමිටු බුද්ධි හා සිවිල් නිලධාරීන් මගින් අවදානමට ලක්විය හැකි පාර්ශ්ව පිළිබඳ තොරතුරු ලබා ගනු ඇති. නාඳුනන පුද්ගලයන් හා අන්තර්ජාලය මගින් හඳුනා ගන්නා පාර්ශ්ව සමග කටයුතු කිරීමේදී මුදල් ස්වර්ණාභරණ හෝ වෙනත් වටිනා භාණ්ඩ ලබා දීමෙන් වළකින ලෙස පොලිසිය දැනුම් දී සිටිනවා. එවැනි සිදුවීම් පිළිබඳ 118, 119, 107 හෝ 109 දුරකථන අංක මගින් පොලිසිය දැනුවත් කළ හැකි. මේ අතර පුසුන් පොහේ නිමිති කර ගනිමින් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ ඊට අදාළ උපදෙස් පොලිස්පතිවරයා නිකුත් කර ඇති බවයි. සෑම පොලිස් වසමක් තුළම ජංගම සංචාර හා යතුරුපැදි සංචාර ක්‍රියාත්මක කරනු ඇති. මෙම කාල සීමාව තුළ බුද්ධි නිලධාරීන් යොදවා නීති විරෝධී ක්‍රියා සහ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට නියමිතයි. බීමත රිය දහවනය, අධික වේගී රිය දහවන ඇතුළු රථවාහන වැරදි සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ. දන්සැල් සංවිධානයේදී නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසද පොලිසිය දැනුම් දී සිටිනවා. ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන ප්‍රහාර නතර කරන තුරු හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව ඉරානය පවසනවා. ඉරාන හමුදාව ඊයේ නිවේදනය කළේ සාම ගිවිසුම උල්ලංඝනය කරමින් ඊශ්‍රායලය ලෙබනනයේ වෙත ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමන බවයි. අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමේ පළමු වගන්ති වූයේ අමෙරිකාව හෝ ඒ පාර්ශ්වකරුවන් කිසිවෙක් ලෙබනනය ඇතුළු කලාපයේ සටන් වීම සඳහා කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන බවට එකඟ වීමයි. ඒ නොතකමින් ඊශ්‍රායලයේ දකුණු දිග ලෙබනනයට ප්‍රහාර එල්ල කළා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කළේ සිය රටේ ආරක්ෂා පදනම් කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ අයිතිය තම රට සතු බවයි. ප්‍රහාර හේතුවෙන් ඊයේ දකුණු ලෙබනනයේ පුද්ගලයන් 32 මිය ගියා. හෝමුස් සමුද්‍ර සන්ධිය අලි වසා දැමීමට ඉරාන හමුදාව තීරණය කළේ ඒ සමගයි. එහෙත් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමුණු බවට ඉරානයේ සිදුකරන ප්‍රකාශ අමෙරිකානු හමුදා ප්‍රතික්ෂේප කළා. අමෙරිකානු මාධ්‍ය මානදීන ප්‍රකාශක ටිම් හෝකින්ස් මාධ්‍ය වෙත පැවසුවේ හෝමුස් සරහා නෞකා ගමනාගමනය අඛණ්ඩව සිදුවන බවයි. සිය හමුදා යතහවුරු කිරීම සඳහා නිරීක්ෂණය කරමින් සිටින බවද ඉරානයේ මේ මොහොතේ හෝමුස් පාලනය නොකරන බවද ටිම් හෝකින්ස් ප්‍රකාශ කළා. මේ අතර ඉරාන අමෙරිකා සාම සාකච්ඡා අද ස්විස්ටර්ලන්තයේදී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර සාම ගිවිසුම සහ තාක්ෂණික කරුණු පිළිබඳ හිදී සාකච්ඡා කරනු ඇති. සාකච්ඡා සඳහා සහභාගී වීමට අමෙරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස්ද ස්විස්ටර්ලන්තයේ බලා පිටත්ව ගියා. අමෙරිකානු උපජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ න්‍යෂ්ටික ගැටලුව සහ ලෙබනන සටන් විරාම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවලදී අවධානය යොමු කරන බවයි. ගත උපය 24 තුළ ඉන්ධන නෞකා 20ක් පමණ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බවද ජේ.ඩී. වෑන්ස් සඳහන් කළා. පළමු පැය 24 තුළ ඉන්ධන බැරල් මිලියන 12ක් පමණ හෝමුස් සරහා ප්‍රවාහනය කළ බවයි අමෙරිකානු උපජනාධිපතිවරයා පැවසුවේ. ක්‍රීඩා සියත.
12: සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ සහ ආසියා ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනා ගැනීම තම අපේක්ෂා බව හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
13: අතර ගොඩක් සතුරුයි සෑහෙන ලොකු දක්ෂතාවයල් හතරක් එක්ක ලංකාවට නැවත පැමිණීම ගැන. ඩෝහා ඩයිමන්ඩ් ලීග් එකේ ඇත්තටම ලොකු ත්‍රෝහ එකට යන්න පොඩ්ඩක් අමාරු නා මොකද මම කම්පිටිෂන් හතරක් එක දිගට කරපු හින්දා. පළවෙනි ඩයිමන්ඩ් ලීග් එකේ තමයි මොරොක්කෝල තිබ්බේ. ඒකේ මගේ පළවෙනි ඩයිමන්ඩ් ලීග් එකේ ඉතින් ඒකේ මම සෙකන්ඩ් ප්ලේස් එක ලබා ගන්නවා. දෙවෙනිට යනවා රෝම් ඩයිමන්ඩ් ලීග් එකේ තමයි මම ලංකා වාර්තාව අලුත් කළා. 92.62 දක්ෂතාවයක් දක්වලා ලෝකේ හොඳම ටිකිරි මට දෙන අතරට සිලෙක්ට් වෙනවා. චෙක් රිපබ්ලික් වල ගෝල්ඩ් මීට් ටැග් පාර්ටිසිපේට් කරනවා. ඒකේ ගෝල්ඩ් මෙඩල් එක දිනා ගන්නවා. ඊට පස්සේ ඩෝහා ඩයිමන්ඩ් ලීග් එකේ ගෝල්ඩ් මෙඩල් එක දිනා ගන්නවා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. මට බ්‍රසල්ස් වල තියෙන ඊළඟ ඩයිමන්ඩ් ලීග් ෆයිනල් රටේට මම මේ වෙද්දි සිලෙක්ට් වෙලා ඉන්නවා. ගොඩක් සතුටුයි. මොකද මගේ ඊළඟ බලාපොරොත්තුව තියෙන්නේ කොමන්වෙල්ත් ගේම්ස් එකේ මෙඩල් එකකට යන්න සහ ඒෂියන් ගේම්ස් එකේ තව වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප් එක තියෙනවා හංගේරියාවල. ඉතින් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
1: යලි සිරස්තල ඩෙංගු පැතිරු දහසකට නඩු ඉදිරි සති 4 අවදානම් දරණියගලදී පොලිසිය සමග ගැටුණු 4ක් රිමාන්ඩ් කාන්තාවන් වෙනුවෙන් පොලිසියෙන් වැඩපිළිවෙලක් හෝමුස් ගැන ඉරානයේ දැඩි තීරණයක රුමේෂ් ඉදිරි සැලසුම් හෙළි කරයි සීතු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි මම කුෂාරි උඩුවනගේ සීතු මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ

0: Talk of the Town.
1: එක පැත්තකින් බලය අනිත් පැත්තෙන් අසාධාරණය. තමන්ගේ මිනිස්සු වෙනුවෙන් මේ හැම දෙයකටම විරුද්ධව සටන් කරන්නේ එක මිනිසෙක්.
2: ඕම් ධනුෂ් මේන් කැරක්ටර් කරන මූවි එකේ ටීසර් එක රිලීස් වෙලා තියෙනවා. මේකයා මේන් කැරක්ටර් කරන 55 වෙනි මූවි එක.
3: රමය, මර ගන්නෙන් එන්න තමයි.
4: 5 මන්දේ සර්.
1: ධනුෂ් විතරක් නෙවෙයි, මමෝටි, සායි පල්ලවි, ශ්‍රී ලීලා වගේ අයත් මේ ෆිල්ම් එක ඇක්ට් කරනවා.
4: අන්නා මලයාරිකා!
2: අමරන් ෆිල්ම් එකෙන් ගොඩක් දෙනෙක්ගේ අවධානය දිනාගත් රාජ්කුමාර් පෙරේසාමි තමයි මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ.
1: ට්‍රූ ස්ටෝරිස් ගැන රිසර්ච් එකක් කළා තමයි එයාලා ෆිල්ම් එක හදලා තියෙන්නේ.
2: එක පැත්තකින් ධනුෂ්, අනිත් පැත්තෙන් මමූත් ඉන්න නිසා මේ අවුරුදු දකුණු ඉන්දියාවේ ලොකුම අවධානය දිනාගන්න ෆිල්ම් එක ඕම් වෙයි කියලා තමයි අපිට හිතෙන්නේ.
0: Talk of the Town.
2: තවලා උදේ 6:50යි.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්සර

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: මේ දෙකක් දාගෙන එන්නද?
2: ඇයි කන් දෙක පුරවලා කන්නද?
1: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
2: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
3: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
1: නෑනේ අරේ වා සින්දු
3: සියතයා.
1: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: ගියොත් නිවෙන මග හොයාගන්න පුළුවන්.
1: බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම නිවනටත් හේතුවක්. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ජීවිතය පවත්වාගෙන යන්නටත් හේතුවක්.
0: ගුණවත් සිතුවිලි තමයි යහපත් ජීවිතයක් නිර්මාණය කරන්නේ.
1: අදට වඩා හොඳ යහපත් ජීවිතයක් හෙට ලබන්න නම් ඔබ ඔබේ ජීවිතය තව කෙනෙක්ට බරක් බවට පත් කරගන්න එපා.
0: දහම තුලින් ජීවිතය දකින්න, ජීවිතය තුලින් දහම දකින්න. අද උදැසන හතට සිය තහන්න.
2: සියත බණමඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University, The Place to Be.
4: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
5: ලස්සන ගැන වැඩියම වද වෙන්න
6: ඕනේ.
5: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
6: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
5: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරද්දි
7: ලා මකලෝ සහ ලාවට

ඒති ශ්‍රද්ධ බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක වාසනාවන්ත පින්වත්නේ, ලෝතුරු තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ ලෝ සත්වයා වෙත පතල මහ කරුණාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් අද දවසේදීත් තෝරාගත්තා වූ ඔබ වෙනුවෙන් ධම්මපද ගාථාවක් තීරුම් කරන්නට සූදානම් වෙන වෙලාව. ලෝතුරු තථාගත බුදුපියාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමය වාසය කරනකොට උන්වහන්සේට අහන්නට ලැබෙන ප්‍රවෘත්තියක් නිසා මේ ගාථාව ඇතුළු ධර්මය දේශනා කරනවා. උන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරනකොට ෂඩ්වර්ගීය භික්ෂූන් වහන්සේලා තවත් භික්ෂූන් වහන්සේලා පිරිසකට පහර දීම මුල් කරගෙන මේ ගාථාව බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණා. ධම්මපදයේ දණ්ඩවග්ගයේ පළවෙනි ගාථාව හැටියට මේ ගාථාව දකින්නට පුළුවන්කම තියෙනවා. යම් පුද්ගලයෙක්, යම් කෙනෙක්, යම් සමූහයක්, යම් කණ්ඩායමක් මේ ඕනෑම කෙනෙක් ත්‍රස්ත වෙනවා, බිය වෙනවා යම් ආකාරයක දණ්ඩණයකට, ඒ වගේම හිංසනයකට, ඒ වගේම කාතින් හෝ මරණයකට පත්වීමේදී. අන්න ඒ නිමිති කරගෙන තමයි මේ ගාථාව මතක් කරලා තියෙන්නේ. ඉතින් මේ ගාථාව අද සමාජයට ඉතාම වටින ගාථාවක් හැටියට මම දැක්කා. පින්වත්නි, ලෞතුරා බුදුපියාණන් වහන්සේ අපිට මතක් කරන්නේ මෛත්‍රී සහගත ඉගැන්වීම. උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙන මෛත්‍රී සහගත ඉගැන්වීමක්. උන්වහන්සේගේ ධර්මය මෛත්‍රිය මත පදනම් වෙලා දේශනා කරලා තියෙනවා. අපි දන්නවා කරණීය මෙත්ත සූත්‍රය, මෙත්ත මෛත්‍රිය. එතන ඉඳලා තමයි එහාට ඔක්කොම වචන ටික මතක් කරන්නේ. කරණීය මත්ත කුසලේන. කරණීයං කියන වචනේ තේරුම කළ යුතුයි. පළවෙනියටම මෙත්ත මෛත්‍රිය. ඊළඟට කුසල් කරන්න තියෙන්නේ. ඒ නිසා මෛත්‍රිය කොයි තරම්නම් ජීවිතයට වටිනවද කියලා ඔබ තේරුම් ගන්නට ඕන. පින්වත්නි, බුදුහාමුදුරුව වැඩ හිටපු කාලේ භික්ෂුන් වහන්සේලා බොහොමත්ම සිල්වත්ව, ගුණවත්ව වැඩවාසය කරන්නට යෙදුණා. නමුත් ශාසනයට ඇතුළු වෙච්ච සමහර පිරිස් විනය ඉක්මවා යමින්, විනයෙහි හැසිරෙන්නේ නැතුව, ධර්මයෙහි හැසිරෙන්නේ නැතුව ක්‍රියාත්මක වෙච්ච අවස්ථා කීපයක් තියෙනවා, බොහෝම සුළු වශයෙන්. ඒ අතර ශාසනයට එකතු වෙලා හිටිය භික්ෂුන් වහන්සේලා 6 නමක්, ඒ 6 නමට තමයි ෂඩ් වග්ගීය, එහෙම නැත්නම් 6 දෙනාගේ කණ්ඩායම කියලා කියන්නේ. මේ 6 දෙනාගේ කණ්ඩායම නොඑක් ආකාරයේ ගැටලු භික්ෂුන් වහන්සේලා උදෙසා සිද්ධ කළා. ඒ වගේම සේනාසන වතේදී, ජන්තාගර වතේදී, ඒ වගේම වැසිකිලි කැසිකිලි වතේදී මේ විදිහට අපිට බේසජ්ජක් අන්දකය තුල දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඔබ කල්පනා කරන්න, ඒ අයම තමයි මෙන්න මේ සිද්ධියත් සිද්ධ කරන්නේ වැඩිහිටි භික්ෂූන් වහන්සේලා කියලා. ඒ අය සේනාසනයක් පිළියෙල කරමින් හිටපු භික්ෂූන් වහන්සේලා කිහිප නමකට එතනින් එළවල පහර දීලා එළවල දානවා අපි වැඩිහිටි අය කියලා. අන්න ඒ පහර දීමත් එක්ක එයා කෑ ගහනවා. බුදුහාමුදුරන්ට මේ කෑ ගැහිම ඇහෙනවා. මොකක්ද කියලා හොයලා බලනවා. හොයලා බලලා බුදුරජාණන් වහන්සේ නැවත කිසි කෙනෙකුට පහර නොදෙන්න කියලා මතක් කරලා පහර දාන විනය ශික්ෂාපදය පනවනවා. එතෙන් පටන් යම් කෙනෙක් යම් කෙනෙකුට, භික්ෂුවක් භික්ෂුවකට පහර දීමක් සිද්ධ කළා නම් එය ඇවතක් බවට පත් වෙන බව බුදුහාමුදුරුව මතක් කරන්ට යෙදුණා. පින්වත්නි, පහර දීම පිළිබඳව ඒ වගේම ඒට අදාළ වෙන මානසික කාරණා කීපයක් ගැන අද අපි කතා කරමු. මේ වෙනුවෙන් ඔබ කල්පනා කරන්නට පහර දෙන්න කුමක්ද අවශ්‍ය කරන්නේ? මුලින්ම ද්වේෂය හටගන්නට ඕන. ද්වේෂය හටගත්තොත් තමයි යම් පුද්ගලයෙක්ට තව කෙනෙක් උදෙසා පහර දීමේ සිතුවිල්ලක් ඇති වෙන්නේ. ඒ ද්වේෂය හටගන්නේම බොහෝ වෙලාවට මෝහය, මෝඩකමත් එක්ක. පින්වත්නි, ඔබ හිතන්න, කල්පනා කරන්නට බයෙන් ත්‍රස්ත වෙන්නේ නැති, එහෙම නැත්නම් මේ බය ඇති වෙන්නේ නැති කීප දෙනෙක් ඉන්නවා බුදුහාමුදුරුව මතක් කරන. කවුද? කේසර සිංහයා, අජානේ ආශ්‍රයයා, ඒ වගේම ඇත්තු, ඒ වගේමයි චීනාශ්‍රව මහරහතන් වහන්සේලා. මේ අය කාය දණ්ඩණයට බිය වෙන්නේ නැහැ. ඒ අයට නැවත උප්පත්තියක් නැහැ.
මේ විශේෂයෙන්ම චීනාශ්‍රව මහරහතන් වහන්සේලාට නැවත උප්පත්තියක් නැහැ පුද්ගලයන් හැටියට, මිනිසුන් හැටියට. ඒ නිසා ඒ අය පහර දීම පිළිබඳව ත්‍රස්ත වෙන්නේ නැහැ. ඔබට මතකයි මුගලන් මහරහතන් වහන්සේ නැවත උප්පත්තියක් නැහැ කියලා දන්නවා. කයට වේදනාවක් ඇතුණාට ඒ වේදනාව, කයෙහි වේදනාව මනසෙන් ඈත් කරගන්නට පුළුවන්කම තියෙනවා. එය නොසලකා ඉන්නට හැකියාව තියෙනවා. කේසර සිංහයාට අපි දන්නවනේ කවුරුත් හානියක් කරන්නේ නැහැ. සිංහයා කැලේ රජා කියලා කියනවා. සිංහයා දැකලා ඇති සමහර ලාවට සත්තු වත්තේ, එහෙම නැත්නම් වෙනත් උද්‍යානවල ඉන්නකොට සිංහයාට කන්න දාන්නේ මස්. මස් දානකොට වෙන සත්තු නම් නොඑක ආකාරයේ ආදර හැඟුම් පාමින් ළඟට ඇවිල්ලා හුරතල් වෙනවා. හැබැයි සිංහයා එහෙම නැහැ. සිංහයා කෑම ටිකකට තමන්ගේ අභිමානය පාවා දෙන්නේ නැහැ. ඒ වගේමයි අජානේ ආශ්‍රයත්. ඒ වගේමයි ඇතත්. ඒ අය තමන්ගේ අභිමානය පාවා දෙන්නේ නැති සත්තු. ඒ නිසා පින්වත් ඔබ හිතන්න මරණයට බිය වෙන්නේ කවුද? අපේ ජීවිතයට ආදරේ අය. එහෙම නැත්නම් මේ මම, මගේ, මාගේ කියන හැඟීම් නැති කරපු අය තමයි පින්වත්නි බය වෙන්නේ නැත්තේ මරණයට. අනිත් හැම දෙනාම මරණයට බය වෙනවා. ඒ මොකද ඒ හැම දෙනාම දුක දන්න අය, සාමාන්‍ය පුද්ගල ස්වභාවය තියෙන අය, ඒ දුක විඳින අය, ජීවිත සාමාන්‍ය ජීවිත ගත කරන අය. එතකොට අපිට මේ තේරුම් ගන්නට තියෙන කාරණා අතර බුදුපියාණන් වහන්සේ මතක් කරන්නේ අත්තානං උපමං කත්වා න හනෙයන ගාතේ, තමා උපමාකොට කාටවත් හිංසා කරන්නට එපා. ඒ වගේමයි ඝාතනයන් සිද්ධ කරන්නට එපා. තමන් බයනං ත්‍රස්ත වෙනවනම් යම් කෙනෙක්ගේ පහර දීමක් හමුවේ, තමන් බයනං යම් කෙනෙක් තමන්ව මරණවා කියලා ඒ විද්‍යටම තමයි අනිත් කෙනාටත් දැනෙන්න කියලා තමයි පැහැදිලි කරලා තියෙන්නේ. අද සමාජය දිහා බලනකොට මිනිසුන් බොහෝ වෙලාවට ද්වේෂයෙන් ඉන්නවා පේනවා. පාරක තොටක යනකොට ඉතාම කුඩා කාරණයක් නිසා හෙල්මට් එකක් අරගෙන තව කෙනෙක්ගේ ඔළුවට ගහනවා දකින්නට පුළුවන්. ඔළුවට ගැහුවම සමහරවිට මරණයටපත් වෙන්න පුළුවන්. සමහර ලාවට යාළුවෝ පිරිසක් එක්ක ට්‍රිප් එකක් යනවා. වන්දනාචාරිකා නෙවෙයි, විනෝදචාරිකා. යනකොට යම් බහිම්බස් වීමක් නිසා, ඉතාම කුඩා හේතුවක්, එක්කෝ යම් කෙනෙක් ඇඟේ වැදිච්ච නිසා, මොකක් හරි ඉතාම කුඩා හේතුවක් නිසා අතේ තියෙන දේම පහර දෙනවා. පහර දීලා අර මිනිස්සු මරණයටපත් වෙන්න පුළුවන්. එතකොට අර සමූහය, අර එකතුව පහර දීපු පුද්ගලයාත් එක දිගට රැඳෙන්නේ නැහැ. ඒ පහර දීපු එක්කෙනත් එක්ක රැඳෙන්නේ පවුලේ උදවිය. පහර දීපු කෙනත් එක්ක උසාවි බන්ධනාගාරගත වෙන්නට සිද්ධ වෙන්නේ තමන්ටම තමයි. ඒ අය බලන්න එන්නේ තමන්ගේ නිවසේ අය තමයි. අර අයත් වෙච්ච දෙයක් හොයාගන්න නැහැ. එනිසා ඔබට ඒ කාරණය පිළිබඳ හොඳ වැටහීමක් ඇති. දැන් මේ පහුගිය දවස්වල වෙසක් කාලය අවසන් වුණා. වෙසක් කාලේ, වෙසක් පෝය දවසේ සමහර තරුණයෝ බොහෝම අතලොස්සක් පාරේ බයික් අරගෙන ගියපු හැටි ඔබට දකින්නට පුළුවන්. ඒ අය අතර සමහර අය තවත් අය සමග ගහ ගන්නවා. සමහර අය රෝහල් ගත වෙනවා. ඒ තරම් දැඩි පහර දීමක් සිද්ධ වෙලා. යන්නේ මොකටද? යන්නේ වෙසක් බලන්න. එහෙම අටපට්ටම් බලන්න, කූඩු බලන්න, තොරම් බලන්න, දන්සල් වලට යන්නේ. ඒකට හිතේ තියෙන්නේ එහෙම අරමුණක්. හැබැයි යනකොට ඒ අරමුණට සැබෑවටම ගිහිල්ලා නැහැ. ගිහිල්ලා තියෙන විනෝදය පිණිස පමණයි. සැබෑ අරමුණ Taman තේරුම් අරගෙන නැහැ. නිකම්ම විනෝදය පිණිස පමණක් භාවිතා කරලා. ඒ නිසා අපි සමාජය තුළ ජීවත් වෙනකොට ජීවිතය හදා ගන්නට ඕනේ, ජීවිතය වෙනස් කර ගන්නට ඕනේ අපිට අවශ්‍ය විදියට නෙමෙයි, සමහර ලාවට සමාජයට අවශ්‍ය වෙලාවට විදියට. ඒ ඇයි එහෙම කරන්නේ? අපි සමාජීය සත්වයෝ නිසා. සමාජයේ ජීවත් වෙනවා නම් සමාජයට ගැළපෙන කෙනෙක් හැටියට ජීවත් වෙන්න ඕන. කැලේ ඉන්නවා නම් සත්තු මරාගෙන කනවා. එයාට කියනවා වැද්දෙක් කියලා. හැබැයි නගරේ ඉන්න කෙනෙක් සත්තු මරාගෙන කනවා නම් වර්තමානයේ නම් සත්ව අහිංසන පනත් අකදීන් මිනිස්සු දැනුවත් කරනවා, හිරේ යන්න වෙනවා. එතකොට ඔබ කල්පනා කරන්නට මිනිසුන්ත් එක්ක එකට වාසය කරනකොට අපි අපේ ජීවිතය අපිට ඕන විදියට ගත කරන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් සමාජීය සත්වයේ කැටියට අපිට සිද්ධ වෙනවා එකට එකතු වෙලා වැඩ කරන්නට. එකට එකතු වෙලා වැඩ කරනකොට අපිට සිද්ධ වෙනවා හැම දිනාටම ගැළපෙන විදියට ජීවත් වෙන්න. එතකොට අපි තේරුම් ගන්නට ඕන අපේ ස්වභාවය පිළිබඳව. අපිට තනියෙන් ඉන්නට බෑ.
තනියෙන් ඉන්නට පුළුවන් කාලයක් තිබුණ ඉස්සර. දැන් එහෙම බෑ. සමාජ මිනිසුත් එක්ක එකට ජීවත් වෙන්න ඕනේ. ඔබ ඔබේ නිවසෙන් මේ ගැන හිතන්න. ද්වේෂය පිළිබඳව සමහර අය ගෙවල් වල ඉන්නවා. තමන්ගේ අපි කියමු සාම්පුරුෂයා නිතරම ඉන්නේ තමන්ගේ බිරිඳට බැනගත්ත ගමන්. තමන්ගේ දරුවන්ට බැනගත්ත ගමන්. ඒ අය නැත්තම් ගෙදර ඉන්න බල්ලට හරි බයිනෝ. නිතර ද්වේෂයෙන් ඉන්නේ. නිකමට කල්පනා කරන්න හදවත් රෝගයක් ඇති වෙලා ඒ නිසා මරණයටපත් වෙන්න පුළුවන්. ද්වේෂය තියෙන්නේ. හෘද ස්පන්දන වේගය බොහොම වැඩි වෙලා ඉන්නේ. මරණයටපත් වුණොත් කොහෙද ඉපදෙන්නේ? නරක තැනක. ඇයි නරක සිතුවිල්ලක් හිතේ තිබුණේ? ඒ නිසා ඔබ ගෙදරින් පටන් ගන්න. ගෙදර අයට බොහොම කැමැත්තක් ඇති වෙන විදිහට, ආදරයක් ඇති වෙන විදිහට ඉන්න. කාන්තාවොත් එහෙමයි. කාන්තාවෝ සමහර අය ඉන්නවා ගෙදර ඉන්නකොට ගෙදර ඉන්න ඔක්කොටම බැනගෙන තමයි ඉන්නේ. එහෙම ඉන්නට එපා. එතකොට ගෙදර අනිත් අයට ඔබව කරදරයක් බවට පත් වෙනවා. සමහර දරුවෝ අපිට ඇවිල්ලා කියනවා, හාමුදුරනේ ඉක්මනට මේ විභාග ටික ඉවරනකන් නැයි කියලා අහනකොට, නැහැ ගෙදරින් ඉක්මනට ගිහිල්ලා කොහරි වෝඩිම නවතින්න පුළුවන් රැකියාවක් හොයාගෙන ගිහිල්ලා. ගෙදර එපා වෙලා තියෙන්නේ. ගෙදර කිසිම නිදහසක් නැහැ. හිතට නිදහසක් නැහැ. ගෙදරින් යන්න බලාගෙන ඉන්නේ. එහෙනම් ගෙදර කියන්නේ ඉන්න තියෙන තැන. ඉන්න හිටින්න කියලා අපි කියන්නේ. ඉන්න තියෙන තැන ඉන්න හිතෙන්නේ නැත්තම්, ඉන්න තියෙන තැනට තමන්ගේ සාම්පුරුෂයා එන්නේ නිදා ගන්න නම්, රෑ වෙලා උදේ පාන්දර නැගිටලා යන්න නම් එන්නේ. ඔහු ඇත්තටම ගෙදර එන්නේ අකමැත්තෙන්. එහෙනම් ඔබ කල්පනා කරන ඔබ අතින් යම් ආකාරයක කායික වරදක් සිද්ධ වෙලා තියෙනවා වචනය තුලින්. ඒ නිසා මේ වචනය බොහෝම බලගත්ු දෙයක්. අපි නිකමට කල්පනා කළොතින් අපි සමහරලාට අපේ ශරීරය ශක්තිමත් නැති වෙලාවක පවා, උණක් හැදිලා ඉන්න වෙලාවක, කැස්ස හෙම්බිරිස්සාවක් හැදිලා ඉන්න වෙලාවක අපේ ශරීරය බොහොම දුර්වලයි. තව කෙනෙක්ට හස්ත මුද්‍රාවකින් නරක දෙයක් යම් විදියකට පෙන්වුවොතින් මොකද වෙන්නේ? ඇඟට පණ නැහැ. හැබැයි ඇඟිල්ලට පණ තියෙනවා. ගුටි කන්න වෙනවා. එහෙනම් මේ අතේ ඇඟිල්ලකට පුළුවන් තමන්ගේ මරණය සිද්ධ කරගන්න. මරණය හා සමාන දුකකට, වේදනාවකට පත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, මේ ශරීරයෙන් තව ගොඩක්

පුළුවන්කම නෑ. ඒ වෙලාවේ ගොඩක් දෙනෙක් නින්දෙ තමයි ගත වෙන්නේ, පසු වෙන්නේ. එනිසා උදේ පාන්දර ඇහැරිලා තමන්ගේ වැඩ පටන් ගන්න කෙනා ජීවිතේ දිනනවා කියලා තමයි අපි දන්නේ. එහෙම තමයි බණ පොත තුලත් මතක් කරලා තියෙන්නේ. යම් තැනක ප්‍රධානීක උදේට නැගිටින්නේ නැත්තා, ඒ ස්ථානය ඉතාම ඉක්මනින් පරිහානියට පත් වෙනවා. සමහර අය උදේ දවල් රැ කියලා නැ, තුන් වේලෙම ඕන වෙලාවක නිදි. ඒතර අපි දන්නවා කුසීතතාවය නිසා තමයි එහෙම වෙන්නේ පුද්ගලෙට. කෙනෙක් පරිහානියට පත් වෙන ලක්ෂණ ඔබ දන්නවා, දේශනා කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ නොඑක් සූත්‍රයන් වල. ඒ අතර නින්ද වැඩිකම, නින්දට සමහර වෙලාවට අපිට කියන්න පුළුවන් නින්දට තියෙන ඇබ්බැහිය කියලා. නිදිම තමයි ඒ පුද්ගලයා විනාශ වෙනවා. ඒ පුද්ගලයාට අපි කතා කරලා කිව්වොත් නිදා ගන්න එපා කියලා මොකද වෙන්නේ? කියන කෙනත් එක්ක ද්වේෂය ඇති කර ගන්නවා. එතනින් එහාට අර මම මතක් කරපු විදියට වචන හුමාරු සිද්ධ වෙලා ගුටි බැට දෙන්න දෙපැත්තට ගහගෙන එහෙම නැත්තම් මරණයට පවා පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. අන්නේ ඒතන ඉගෙන ගන්න දෙයක් තියෙනවා. බුදුහාර මතක් කරනවා මෝඩයන්ට උපදෙස් දෙන්න එපා. මෝඩයට උපදෙස් දුන්නම මෝඩයා හිතන්නේ මාව අපහසුතාවයට පත් කළා, මාව පීඩාවට පත් කළා. එහෙම තමයි මෝඩයා හිතන්නේ. ඒ නිසානේ බුදුහාඳුර මතක් කරන්නේ ඇසුරු කරනවා නම් නුවණ ඇති සතුරෙක් ඇසුරු කරන්න. මොකද ඔහුගෙන් තමන්ගේ ජීවිතයට හානියක් වෙන්නේ නැහැ. ඇසුරු කරනවා නම් අයින් කරන්න මෝඩ යාළුවෙක්. ඇයි ඔහුගෙන් අපේ ජීවිතයට හානියක් වෙන්නට පුළුවන්? ඒ නිසා ඇසුර තමයි සසරට හේතුව. ඇසුර තමයි සසර වැඩි කරන්නේ. ඇසුර තමයි සසර නැති කරන්නේ. ඇසුර තමයි සමහර වෙලාවකට අපේ ජීවිතයේ ජයපැන් බොන්නට සලස්වන්නේ. ඒ නිසා හොඳ මිතුරු අපිට හම්බෙනවා පෙර සංසාරි වාසනාවට, පෙර සංසාරි පුරුද්දට, පෙර මහ කුසලයකට එහෙම යාළු අපිට හම්බෙනවා. ඒ වගේමයි පෙර අපි අකුසලයකට පාප මිත්‍රයෝ හම්බෙනවා. කල්යාණ මිත්‍රයන් තොර පාප මිත්‍රයා මේ ජීවිතය විනාශ වෙන්නත්, සංසාරගත ජීවිතයම විනාශ වෙන්නත් හේතුවක් බව බුදුහාමුදුරුවෝ මතක් කරලා තියෙනවා. එතකොට අපි නිවසෙන් මේ කාරණා මතක් කළාම ඊළඟට නිවස තුළ ඉන්න දරුවන්ටත් යමක් ඒ තුලින් ඉගෙන ගන්න පුළුවන්. දරුවොත් ඉන්න සමහර වෙලාවට gedara වර්තමානයේදී අපි දැකපු කාරණයක් තමයි gedara පාලනය කරන්නේ දරුවෝ. අම්මයි තාත්තයි නෙමෙයි. අම්මට තාත්තට කිසිම කැමැති දෙයක් කරන්න බෑ. දරුවෝ තමයි අම්මයි තාත්තාවේ හසුරන්නේ පාසල් යන අය. බොහොම මුරණ්ඩුයි. අම්මට තාත්තට බැනගත්ත ගමන් එහෙම ඉන්න දරුවෝ ඉන්නවා. හැබැයි කියන්නට අකමැති වුණත් ඔබට කියන සිද්ධ වෙනවා, එහෙම ළමයින්ට හරියන්නේ නැහැ. අම්මට තාත්තට සලකන, අම්මා තාත්තගේ හිත රිදවන්නේ නැති දරුවන්ට හරියනවා. ඒ විතරක් නෙමෙයි, ඒ අයට ප්‍රඥාව පහළ වෙනවා, බුද්ධිය පහළ වෙනවා. ඒ අය සමාජය තුල පිළිගැනීමට ලක් වෙනවා, ගෞරව බුහුමානයට ලක් වෙනවා. එනිසා ඔබ කල්පනා කරන දරුව හැටියට දරුවන්ගේ යුතුයකම අද වර්තමානයේ දෙමෝපිය විශේෂෙහි ඉෂ්ට වෙනවද කියලා අපිට සැකයක් තියෙනවා. දරුවන් වෙනුවෙන් දෙමෝපිය කොයිතරම්නම් කැපකිරීම කරනවද? උදේ පාන්දර නැගිටලා දරුවන්ට කන්න බොන්න දේවල් සකස් කරලා පිළියෙල කරලා උදේට කන්න දීලා දවල්ට කන්න අරගෙන යන්න සකස් කරලා දීලා, ඒ වගේම ඒ අය ඇඳපු ඇඳුම් හොදලා පවිත්‍ර කරලා ඒ සියල්ලම කරනවා. ඒ සියල්ලම කරත් සමහර දරුවෝ ඉන්නවා සසර පුරුද්දට අකෘතඥයි. ඒ වගේම සමහර වෙලාවට ඇසුරු කරන අය නිසා එහෙම වෙන්නත් පුළුවන්. දෙමව්පියෝ ඒකත් බලන්නට ඕන. ඇසුර නිසා එහෙම වෙන්න පුළුවන්. ඒක කතාවක් තියෙනවනේ. ඇත්තෙක් පාලනය කරන්න ඇත් ගොව්වෙක් රජතුමා ගෙන්න ගන්නවා. මේ හොඳට හිටපු ඇතා ටික දවසක් යනකොට කොර ගහන්න පටන් ගන්නවා. රජතුමා බලනවා මෙයාට මොකක් හරි ලෙඩක්. ඇත්තු බලන වෙද මහත්තයට කියනවා මොකක්ද තියෙන ලෙඩේ බලන්න. හොඳට පරීක්ෂා කරනවා. හැබැයි ලෙඩක් නැහැ. හොයාගන්න බෑ, හිතාගන්න බෑ මොකක්ද මේ වෙලා තියෙන ඇතාට. ඒ වෙලාවේ කෙනෙක් දකිනවා ඇතත් එක්ක මේ ඇත්ගොව්වා යනකොට ඇත්ගොව්වා කොර ගහනවා. මේ කොර ගැහිම ඇතත් පුරුදු වෙලා. එහෙනම් ළඟ ඉන්න කෙනා බරිනවා නම් නිතර ද්වේෂයෙන් නම් ඉන්නේ, අර ළඟ ඉන්න අයටත් ඒක පුරුද්දක් වෙනවා. කොහොම වෙනවද කියලා අපිට හිතාගන්න බෑ. ඒ නිසා එහෙම අයගෙන් ඈත් වෙන්නට ඕන. තව සමහර අය ඉන්නවා කතා කරනකොට වැදගත් තනතුරු වල ඉන්නේ, උසස් තනතුරු වල ඉන්නේ. හැබැයි කතා කරන්නේ තාම පහත් වචන. ඒ වචනයක් තව වැදගත් කෙනෙක් එක්ක ඉන්න තැන ඒ පුද්ගලයා වාඩි කරගන්නත් බෑ. ඒ තරම් පහත් පෙළේ වචන කතා කරන්නේ. එහුගේ වචන තුල

0: කනට මිහිරි බවක් නෑ. මේ කන පීඩාවට පත් කරන ස්වභාවයක් තියෙන්නේ. එනිසා එහෙම අය අපිට අපේ ජීවිතවල හම්බෙලා තියෙනවා. එනිසා දරුවොත් කල්පනා කරන්න ඕනේ ඇසුරු කළ යුත්තේ කවුද කියලා. අන්න ඒ ඇසුර වැරදුනොත් ද්වේෂය ඇති වෙන්න පුළුවන්. ද්වේෂය නිසා ඔබ කරන දේවල් වලට විපාක ලබන්නේ ඔබමයි. ඒ නිසා ඒ ඇසුරු කරන පිරිස කවුද කියලා හොඳින් තේරුම් ගන්න ඕන. ඊළඟට කාර්යාල. අපි කාර්යාලට කලින් ගත්තොත් කාර්යාලට යන අතරමඟ, ගෙදර ඉඳලා කාර්යාලට යන අතරමඟ වාහනයක යනකොට කොයිතරම්නම් නරක සිතුවිලි, අහයපත් සිතුවිලි, අකුසල සිතුවිලි, පාපී සිතුවිලි හිතට ඇතිවෙනවද කියලා ඔබ කල්පනා කරන්. සමහර කෙනෙක්ගේ වාහනයක් තව කෙනෙක් ඉස්සර කරාමත් බනිනවා. ඒ වගේමයි කෙනෙක් ඉස්සරහින් හිමින් යනවා නම් ඒත් බනිනවා. ඒ වගේමයි වෙන කෙනෙක් පාරේ යනකොට හදිස්සියේ කඩිමුඩියෙන් පාර මාරුණත් මම කියන්නේ අනාරක්ෂිත විදියට නෙමෙයි, ඒත් බනිනවා. එහෙම තමන්ගේ මනස දූෂ්‍ය කරගනිමින් තමයි රාජකාරියට ගමන් කරන්නේ. බස් එක යනකොටත් එහෙම තමයි සමහරලාට. බස් එක යනකොට ලංකාවේ බස්වල යන විදිය අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බස් එකේ ඇතුළට වඩා සමහරලාට අපිට පේනවා දොර දෙකේ ඉන්නවා කියලා. ඒ තරම් අනාරක්ෂිතව තමයි ගමන් කරන්නේ. ජීවිතවල ආසාව අත්හැරලා රාජකාරියට යන අය, රාජකාරී නොකර ගෙවල් වල ඉන්න අය ඇත්තටම ආශිර්වාද කරන්නට ඕන මේ මිනිස්සුන්ට. එහෙම ආශිර්වාදයක් කරන්න ඕන. ඒ අය ඒ රාජකාරී කරන නිසා තමයි ගෙවල් වල සමහර නිකන් ඉන්න අයට කන්න බොන්න ලැබෙන්නේ. එහේ යන ගමන් ඒ අය බස් එකේදී සමහරලාට ප්‍රශ්න ඇති කරගන්නවා. බලන්නකෝ බස් එකේ නැගලා සමහරලාට නිදහස යනකොට බස් ඩ්‍රයිවර්ලා, බස් රියදුරු දෙදෙනෙක් කොයිතරම් නරක විදියට දරුවොත් එක්ක, අම්මා තාත්තා සමග, සමහරලාට පවුලේ ඥාතීන් සමග, සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා බස් රථයේ ඉන්නකොට කොයිතරම් නරක වචන කතා කරගන්නවද, බැනගන්නවද, කුණුහරප කියනවද, කොයිතරම් අසභ්‍යද. බොහෝ වෙලාවට එහෙම සිදුවීමක් එක දිගට රාජකාරියට යන ඕනෑම කෙනෙක්ට සතියකට දවසක් හරි මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. සතියකට දවසක් හරි. එතකොට ඔබ කල්පනා කරන්න ඔබේ ස්වභාවය තමයි ඒ පෙන්වන්නේ. එනිසා එහෙම වෙන්නට හොඳ නැහැ. එතකොට රාජකාරී ස්ථානට යනකොට අපි කල්පනා කරමු ගෙදරින් එනකොටත් තරහ ගිහිල්ලා හිටපු. බස් එකේදීත් යම් සිද්ධියක් නිසා තරහ ගිහිල්ලා හිටපු. කාර් රථේ හෝ වෙන වාහනයක යනවා නම් එහෙදිත් ඒ ගමනේදී තරහ ගිහිල්ලා හිටපු කෙනෙක් කාර්යාලයට ආවම කාර්යාලයේ හේතුවක් නිසා තරහ ගත්තෝතින් ඒ පුද්ගලයා නිසා අනිත් අයට කොයිතරම් හානියක්ද, තමාට කොයිතරම් හානියක්ද. ඒ නිසා රාජකාරී කරන තැන තමන්ගේ මනස විඩාවටපත් නොවි තබා ගන්න ඔබ කල්පනා කරන්න ඕන. රාජකාරී කරන තැන රාජකාරිය දේවකාරිය හා සමානයි කියලා කියන්නේ. එහෙම කරන්න ඕන. ප්‍රියමනාපව ඉන්නට ඕන. සමහර කෙනෙක් ඔබ කල්පනා කරන්න උදේට දැක්කත් හිනා වෙන්නේ නැහැ. දවල් දැක්කත් හිනාවක් නැහැ. හවස යනකොටත් හිනාවක්. සමහර කෙනෙක් උදේ දැක්කත් මූණ පිරෙන්න හිනා වෙලා ඉන්නවා. දවල්ටත් එහෙමයි. කොයි වෙලාවෙත් එහෙමයි. අපි එහෙමයිද කියනවා මැරුණත් මේ මිනිහා පෙට්ටිය හිනා වෙලා ඉන්නවා කියලා. හරියට හිනා වෙලා ඉන්න මේ මිනිස්සු හරි ප්‍රසන්නයි. හිනාව නොමිලේ දෙන්න පුළුවන් දෙයක්. හැබැයි ඒ නොමිලේ දෙන්න පුළුවන් දේ නොමිලේ දී ගන්න බෑ. හදවතින් හිනා වෙන්න බෑ. හදවතින් හිනා වෙන්න බැරි හදවත පිරිසිදු නැති අයට, කෝපකමින් පිරිච්ච අයට, ඊර්ෂ්‍යාවෙන් පිරිච්ච අයට, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පිරිච්ච අයට, මානෙන්, උද්දච්චකමින්, උඩුගකමින් පිරිච්ච අයට හිනා වෙන්න බෑ. මම වෙන්නට අවශ්‍ය කරන කාරණා තියෙනවා. හැබැයි මම තව කෙනෙක් වෙන්නට අවශ්‍ය කරන කාරණා හිත තුල ගොඩනගා ගන්න හොඳ නැහැ. සමහර අය තව කෙනෙක් අනුකරණය කරමින් එයා බවට පත් වෙන්න කටයුතු කරනවා. ඒ ජීවිතේ සාර්ථක ජීවිතයක් නෙවෙයි. යම් කෙනෙක් තුල තියෙන චරිතාංග අපේ ජීවිතේට එකතු කර ගන්නට ඕන. ඒක ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ගුණවත්කම් එකතු කර ගන්නට ඕන. නැනවත්කම් එකතු කර ගන්නට ඕන. ඒ වගේමයි යම් යම් අයගේ ජීවන ප්‍රතිපදාව තුළ ලබාගත්තා වූ අත්දැකීම් අපිට දෙනකොට ඒව ගන්නට ඕන. ඒව වරදක් නැහැ. හැබැයි අපි තව කෙනෙක් වෙනවා නම් ඒ මම නෙවෙයි. ඒ ඔබ නෙවෙයි. ඒ නිසා ඔබ බවටපත් වෙන්න. ඔබව බබලවන්න. ඔබ නිසා ඔබේ ආසනය බබලවන්න. ඔබ නිසා ඔබේ රැකියාවේ තනතුර බබලවන්න. ඔබ නිසා ආයතනය බබලවන්න. ඒකයි සිද්ධ වෙන්නට ඕනේ. නැත්තම් ඔබ බැබලීමෙන් තොරවෙනකොට ඔබේ තනතුර බැබලීමෙන් තොරවෙනවා. ඔබ බැබලීමෙන් තොරවෙනකොට ඔබේ ආයතනය බැබලීමෙන් තොරවෙනවා. ඒ වගේමයි ඔබ ආදරයෙන් තොරවෙනකොට ගෙදර අයට ඔබ වේපාවෙනවා. ඔබ ආදරණීය වෙනකොට නිවසේ අය ඔබව වැළඳගන්නවා. ඔබ අනාදරයෙන් කටයුතු කරනකොට ගෙදර අය ඔබව ඉවත් කරනවා. එනිසා මේ ද්වේෂය සම්බන්ධව කතා කරනකොට කොයිතරම්නම් දේවල් අපේ හිතට එනවද? අපි ගැන ටික වෙලාවක් හැමදාම කල්පනා කරන්න ඕන. කාන්තාවෝ තමන්ගේ ස්වාමි පුරුෂයා කල්පනා කරනවා නම් මොනවද කල්පනා කරන්නේ? වෙන කෙනෙක් ගැනද හිතන්නේ කියලා අසභ්‍ය විදියට, නරක විදියට තමන්ගේ ස්වාමි පුරුෂයාට බනින්න හොඳ නැහැ. සමහරට හෙට දවස පිළිබඳව තමන්ගේ හිතේ කාලසටහනක් හදාගන්නව වෙන්න පුළුවන්. අනාගතය පිළිබඳව කාලසටහනක් හදාගන්නව වෙන්න පුළුවන්. තමන්ගේ බිරිඳ දරුවා මේ අය ජීවත් කරන්න, වඩා හොඳින් ජීවත් කරන්න කාලසටහනක් හදනව වෙන්න පුළුවන්. ඒ නැතත් තමන්ගේ දේවල් තමන් හිතින් ගොඩනගන්න තමන්ට පුළුවන්. තමන් විසින් ගොඩනැගෙන්නට තවත් කවුරුත් ඕනේ. ඒ ගොඩනැගෙනකොට යම් මාර්ගයක යනකොට, යම් මාවතක යනකොට, යම් උසස් වීමක් කරා යනකොට, මානසික උසස් වීමකදී ඔබ ගැන හිතන්න ඔබට නොයෙක් ආකාරයේ කරදර එනවා, බාධා එනවා, පීඩාවන් එනවා. ඒ කරදර, බාධා, පීඩාවන් මැඩගෙන ඔබ ගමන් කරන්න ඕන. සිද්ධාර්ථ කුමාරයා ගෙදරින් එනවා අපේ මහබෝසතාණන් වහන්සේ. උන්වහන්සේට ළඟ ඉඳලා ආවතේව කරනවා. දුෂ්කර ක්‍රියා කරන්න පටන් ගත්තන් පස්සේ පස්වගතවසෝ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට අවබෝධ වෙනවා දුෂ්කර ක්‍රියාව සිද්ධ කරවතින් තව දුරටත් මගේ ජීවිතේ නැති වෙනවා. උන්වහන්සේගේ බඩ පිටට ඇලිලා, පිට බඩට ඇලිලා, මුළු ශරීරයම වැහැරිලා ගිහිල්ලා මේ දුෂ්කර ක්‍රියාව නිසා කල්පනා කරනවා මෙතනින් එහාට මේක නවත්තන්න ඕන. දුෂ්කර ක්‍රියා කරලා අත්තකිල මතානු යෝගයෙන් පුළුවන් කමක් නැහැ බුදු වෙන්න බෑ. ඒක ඇතහැරියා. ඇතාරලා නිවරදි මාවතට උන්වහන්සේ එළඹුණා මජ්ක්‍ධිම ප්‍රතිපදාවට. ඒ එළඹෙනකොටම යාළුවෝ ටික අත්හැරලා ගියා. හරි පාරට වැටෙනකොටම යාළුවෝ අත්හැරලා ගියා. ඔබ කල්පනා කරන්න ඔබට හම්බෙලා ඇති යාළුවෝ, ඔබ ගැන සමහරලාට කල්පනා කරන, ඔබත් එක්ක ඉන්න සමහර යාළුවෝ ඉන්නේ ඔබෙන් ජැපෙන්න බලාගෙන. ඔබේ තනතුර නිසා, ඔබේ බලය නිසා සමහරලාට ඔබව ඒ පුද්ගලයන් එහාට මෙහාට එක්කන් යන නිසා, කන්න බොන්න දෙන නිසා. යාළුවෝ, ඔබට තියෙන ආදරයකට නෙමෙයි, ඒ අයගේ යැපීම පිණිස ඒ දේවල් නතර කරලා බලන්න. එක්කෙනෙක්වත් ඉන්නවද කියලා? එහෙනම් ඔබට තේරෙනවා මොකක්ද හේතුව. එනිසා ඔබ පුද්ගලයන් පිළිබඳව තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. පුද්ගලයන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. එය දැනගන්න, එහෙම නැත්නම් ඒ පුද්ගලයන්ගේ ස්වභාවය දැනගන්න තමන්ගේ මනස උසස් වෙන්නට ඕන. ඒ වගේමයි මිනිසුන් රාශියක් ඇසුරු කරලා තියෙන්න ඕන. නැත්නම් එක එක්කෙනාගේ ගැටවලට අහු වෙන්න පුළුවන්, වංකකම් වලට අහු වෙන්න පුළුවන්. ඒ වගේම එක එක්කෙනාගේ නරක අභිප්‍රායන් වෙනුවෙන් ඔබව නතු වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබව යම් ආකාරයක දාසයෙක් බවට පත් වෙන්නට පුළුවන්. එනිසා ඔබ කල්පනා කරන්න ඔබේ ජීවිතය ඔබ නිවරදිව පවත්වාගෙන යන්නට කටයුතු කරනකොට, ඒ සිතුවිලි හිතට එනකොට අන්න නැවත ගොඩ නැගෙන ද්වේෂයක්, මම මොකටද මේ අයට මේ වෙනුවෙන් කළේ? හිතින් අත්තරින් ඔබ මේ මොහොතේ ඉඳලා, අපි කියන්නේ යූටර්න් එකක් ගහනවා කියලා, මේ මොහොතේ ඉඳලා ඔබ නිවරදි මාවතේ ගමන් කරන්න. එනිසා අපිට පාරක යනකොට ඒ පාරේ යන වාහන දැක්කම තේරෙනවා ඒ වාහනය පදවන කෙනා කොයි වගේ කෙනෙක්ද කියලා. වාහන වැඩියෙන් තියෙන, වාහන තදබදය තියෙන වෙලාවක පාරේ වාහනය පදවගෙන යන කෙනෙක් දිහා බලලා කියන්න පුළුවන් වෙනත් වාහනයක ඉඳලා මෙයා මේ වගේ කෙනෙක් කියලා. පාරේ ලේන් එක තව ලේන් එකට මාරු කරනකොට එයා විනයානුකූලව, නීත්‍යානුකූලව කරන්න තියෙන දේවල් කරනකොට, සිග්නල් දානකොට, සිග්නල් නොදානකොට, එහෙම් මෙහෙම් දාලා යනකොට ඒ පුද්ගලයාගේ ස්වභාවය කියන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා පාරේදී අපිට විනයක් තියෙන්නට ඕන, නිවසේදී අපිට විනයක් තියෙන්නට ඕන, ආයතනයේදී අපිට විනයක් තියෙන්නට ඕන. ඒ නිසා විනය ඔබේ ජීවිතය බබලවනවා. විනය ඔබේ ජීවිතයේ බබලුවනවා විතරක් නෙවෙයි, ඔබව රකින්නවා. බුදුහාමුදුරුව මතක් කරන්නේ ශාසනය පිළිබඳව පැහැදිලි කිරීමේදී දෙවෙනි මේ පළවෙනි ධර්ම සංගයනාවේදී උපාලි මහරහතන් වහන්සේ විනයෝ නාම ශාසනස්සයි. මහරහතන් වහන්සේ මුලින්ම මතක් කරනවා විනය පවතින තාක් ශාසනය පවතිනවා. විනයං ඨිතේ ශාසනං ඨිතේ. ඒ නිසා එය නිවසටත් අදාළයි. ඒ වගේම ආයතනයටත් අදාළයි. ඔබේ හිතටත් අදාළයි. ඔබේ හිතේ විනය නැති වෙච්ච තැන තමයි ද්වේෂය හටගත්. ඒ නිසා ඔබට නැවත වතාවක් ඔබ වෙන්නට පුළුවන්. ඒ කියන්නේ අන්න වහාම තේරුම් ගන්න මට ද්වේෂයක් ඇති වුණා. තාම ඉක්මනින් ඒ ද්වේෂය තේරුම් අරගෙන තමන් විසින්ම තමන් පාලනය කරගන්න. සමහරලාවට කාට බැන්නනම් සමාව ගන්න. එතනින් ඉවරයි. මට තරහා ගියා. මම බැන්න මට සමාව වෙන්න. ඉවරයි එතනින්. එහෙම නැත්තම් දෙදෙනාම එතන තරහකාරයෝ බවට පත් වෙලා අර නහි වේරේන වේරානි සම්මන්ති දකුදාචන අවේරේනච සම්මන්ති එස ධම්මෝ සනන්තනෝ මතකනේ ගාතා. ඒ ගාතාවේ මතක් කරානි සංසාරගත වෛරයක් පිළිබඳව. එහෙම අපේ ජීවිතවල සංසාරගත වෛරක්කාරයෝ ඉන්න පුළුවන්. අපි දන්නේ නැහැ. බුදුහාමුදුරන්ටත් දේවදත්ත හාමුදුරුව සංසාරගත වෛරක්කාරයෙක් ඇටියට නොඑක් ආත්ම භාවයන්වල සත්තු වෙලා තිටිය මිනිස්සු වෙලා තිටිය නොඑක් විදියට හම්බුණ අවසාන ජීවිතෙත් දේවදත්ත හැටියටම ගිහි කල මස්සිනා මහාන වෙලා බුදුහාමුදුරන්ට ගල් පෙරළුවා. ඒ විතරක් නෙවෙයි සංඝ බේදය සිද්ධ කළා. ඒ නිසාම අවසානයේදී සතර අපාය වැටෙනවා. එහෙම නැත්තම් උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙන්නේ නැහැ. උන්වහන්සේ මිය යනවා. උන්වහන්සේ අපි කියන්නේ අපවත් වෙනවා කියලා. සසර ගමන අවසන් කරපු කෙනෙක් නෙමෙයි, නිරයෙහි උප්පත්තිය ලැබනවා. හැබැයි අවසානයේදී තමන් කරපු වැරදි තේරුම් ගත්තා. තමන් මේව දැනගෙන කරේ කියලා තේරුම් ගත්තා. බුදුහාඳුරින් ඉන්න පැත්තට අද්දෙක දාලා බුදුහාඳුරේ මට සමා වෙන්න කියන අදහසින් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වා. මම බුදුන් සරණ යමි කියලා. ඔබ බුදුන් සරණ යනවා වගේ නෙවෙයි, දේවදත්ත බුදුන් සරණ ගියේ. කොහොමද එහෙනම්? දේවදත්ත බුදුන් සරණ ගියේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනාදී ගුණයන් වලින් පිරිච්ච වැඩිච්ච ලෞතර බුදුහාමුදුරෝ සරණ යනවා පිහිට යනවා කියන අදහසින්. ඒ නිසා ඔබත් බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට ඒ අදහස හිත තුල තැම්පත් කර ගන්නට ඕන. ඒ අදහස හිත තුල තැම්පත් කරගත්තම උඩුසිතින් යටිසිතින් භවාංග චිත්තය දක්වාම ගමන් කරන දවසක බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා කියලා කවුරු හරි කියනකොට, කොහේ හරි වැඩ ඉන්න බුදුහාමුදුර කෙනෙක් ගැන බුදුහාමුදුර කියන වචනේ ඇහෙනකොටම අපේ මනස අවදි වෙනවා. අවදි වෙලා කොහෙද ඉන්නේ හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා බණ අහනවා. සංසාරේ අපිට බුදුහාමුදුර හම්බෙලා ඇති. අපේ සමහරලාට පින් කරලා තියෙනට ඇති බුදුහාමුදුර දකින්න. හැබැයි බණ අහලා නිවන් දකින්න පින් කරපු නැති නිසා මේ සංසාර ගමනේ නැවත නැවත ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ගමන් කරනවා. දුක් ලබමින් ජීවත් වෙන අපි තව තව දුකට හේතු වෙන දේවල්ම හොය හොය ජීවත් වෙනවා. එයට අදාළ දේවල්ම කරනවා. ඒ නිසා අපි මේ සාංශාරික දුක පිළිබඳව යම් ආකාරයක වැටහීමක් අවබෝධයක් ඇති කර ගන්න ඕන. ඒ නිසා මම මගේ මාගේ කියලා තදින් ග්‍රහණය කරගෙන ඉන්න දේවල් ඈත් කරන්න ඕන. අන්න එතකොට ඔබේ හිත තුල ද්වේෂය යටපත් වෙනවා. ඒ ද්වේෂය යටපත් වෙනකොට ඔබට ප්‍රඥාව උඩට එනවා. ඔබේ ප්‍රඥාව උඩට එනකොට මෝහය යටපත් වෙනවා. ඒ මෝහය යටපත් වෙනකොට ඔබේ ලෝභයත් යටපත් වෙනවා. යම් කෙනෙක් ලෝභක්ඛයෝ නිබ්බාණං දෝසක්ඛයෝ නිබ්බාණං මෝහක්ඛයෝ නිබ්බාණං බුදු පියාණන් වහන්සේ මතක් කරන්නේ යමෙක් ලෝභය ද්වේෂය මෝහය කියන මේ මහා වෘක්ෂයේ මහා මුල් තුන සිඳල බිඳල විනාශ කරලා දානවා නම් අන්න ඒ පුද්ගලයා නිර්වාණයටපත් වුන බව. ඒ නිසා නිවන් මගට ගමන් කරන අපි අපේ හිත තුල තියෙන ලෝභය ටිකක් අඩු කර ගන්න ඕන. ද්වේෂය ටිකක් අඩු කර ගන්න ඕන. මෝහය ටිකක් අඩු කර ගන්න ඕන. අවිද්‍යාවෙන් පිරලා ඉන්න අපි ඒ අවිද්‍යාව දුරු කර ගන්නට අවශ්‍ය කරන කරුණු කාරණා එකතු කර ගන්න ඕන. ඒ ඇයි ඔබ අපි මේ ගත කරන්නේ සංසාරේ පළවෙනි ජීවිතයවත් සංසාරේ අවසාන ජීවිතයත් නොවන නිසා. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම මත අතීතයක් තිබුණා නම් වර්තමානෙකුත් තියෙනවා නං අනාගතයක් තියෙනවා කියලා අපි තේරුම් ගන්න ඕන. ලෝකයේ මනෝවිද්‍යාව දියුණු වෙලා තියෙනවා. 1890 පටන් ගත්ත බටහිර මනෝවිද්‍යාවද ඉහළ තලයකට පත් වෙලා තියෙනවා. මේ බටහිර මනෝවිද්‍යාව තුළ ඒ අයත් මනෝ විශ්ලේෂණවාදීදී වගේ කතා කරනවා සංසාර ගමනක් පිළිබඳව. ජින් පියාජේ මහාචාර්යතුමා වගේ අය සංසාර ගමනක් ගැන කතා කරනවා. එතනින් එහාට කතෝලික භක්තිකයෝ ඒ පිළිබඳව පොත් ලියලා තියෙන මෝහණය පිළිබඳව මෝහණය කරගෙන අතීත භවයකට යනකොට ඒ අය කල්පනා කරනවා අපේ ඉගැන්වීම තුළ එහෙම එකක් නැහැ. එහෙනම් අපි මේ අලුත් ඉගෙනීමක් ඉගෙන ගන්න කියලා. එහෙනම් අතීතයක් තියෙනවා. වර්තමානයක් තියෙනවා. අතීතෙකුත් තියෙනවා නම් වර්තමානයකුත් තියෙනවා නම් අනාගතයක් තියෙනවා කියලා අපිට හිත හදා ගන්න පුළුවන්. අපිට හිත තුළ සිතුවිල්ලක් ඇති කර ගන්න පුළුවන්. ඒ කියන්නේ මරණයෙන් මතු නිවන් අවබෝධ කරගෙන නැත්තම් අනිවාර්යෙන් නැවත උප්පත්තියක් ලබනවා. ඒ ලබන උප්පත්තිය තීරණය වෙන්නේ අපි මේ ජීවිතයේදී කළ කී දේ අනුව. බොහෝ විට ගිය භවයන්වල සිතුවිල්ලක් ඇවිල්ලා වෙනස් වෙන්නත් පුළුවන්. සරකාණි කියන බමුණෙක්ට එහෙම සිතුවිල්ලක් ඇති වුණා, පෙර භවයක සිතුවිල්ලක් ආවා. ඒ නිසා සරකාණි දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවා. සරකාණි කියන්නේ බේබද්දේ. මිනිස්සු ඔක්කොම කල්පනා කළා සරකාණි මරුණාන් පස්සේ අපාය ඉපදිලා ඇති කියලා. සතර අපාය. බලනකොට දිව්‍ය ලෝකේ. බුදුහාමුදුරු මතක් කරනවා මේකට හේතුව මේකයි. පෙර භවයක හොඳ සිතුවිල්ලක් ඒ වෙලාවේ සිතරාව කියලා. එතකොට එහෙම වෙන්න නම් සමහර වෙලාවට සරකාණි ඒ පිළිබඳ ගැඹුරු දැනීමක් තිබිච්ච කෙනෙකු වෙන්නට පුළුවන්. සමහර උගත්තු ඉන්නවනේ බේබද්දු. සමහර උගත්තු ඉන්නවා තමන්ගේ ජීවිතය ඒ වෙනුවෙන් යොදලා නැහැ, උගත්කම් වෙනුවෙන්. ඊට අමතරව වෙනත් දේවල් වෙනුවෙන් යොදලා ජීවිතය නැති කරගත්තා ඉන්නවා. බුදුහාමුදුරුවෝ අපිට ඒ පිළිබඳව ඉතාම හොඳින් මතක් කරලා තියෙනවා. ඔබ දන්නවා යම් පුද්ගලයෙක් ඉති දුත්තෝ, සුරා දුත්තෝ, අක්ක දුත්තෝ, දුත්තෝ චයෝ නරෝ, ලද්දං ලද්දං විනාසේති තම් පරාභවතෝ මුඛ. පරාභව සූත්‍රයේදී ස්ත්‍රී දූර්ත වුණොත් ඉති දුත්තෝ, සුරා දුත්තෝ සුරාවට ලොල්ුණොත්, අක්ක දුක්තෝ අක්ක කියන්නේ ඔය නොඑක් ආකාරයේ සෙල්ලම්, ගුරුව ගහන්න වෙන්න පුළුවන්, කැසිනෝ ගහන්න වෙන්න පුළුවන්, ඕවා ඒවට ලොල්ුණොත්, ලද්දං ලද්දං විනාසේති ලැබෙන ලැබෙන හැම සතයම විනාශ වෙලා යනවා. බලන්න බුදුහාමුදුරුව කොයිතරම්නම් මනුස්සයාගේ සමාජික ජීවිතය, පෞල් ජීවිතය සුඛිත මුදිත කරන්නට පැහැදිලි දේශනාවක් කරලා තියනවද කියලා. එහෙනම් තමන් හම්බ කරන මුදල ඉතුරු කරගන්නවා නම්, තමන් හම්බ කරගන්න මුදල රැකගන්නවා නම්, එය නිවැරදි පරිදි යොදවනවා නම් තමන්ට හොඳ අනාගතයක් එකතු වෙනවා. අන්න එහෙම කෙනා මහමංගල සූත්‍රයේදීත් මතක් කරනවානේ, දානංච ධම්මචරියාච. පුද්ගලයා කුඩා කාලේ ඉන්නවා, තරුණ කාලයටපත් වෙනවා, තරුණ කාලෙන් වැඩිහිටි කාලටපත් වෙනවා. වැඩිහිටියෙක් හැටියට අමුදරුවන් පෝෂණය කරනවා, අම්මා තාත්තා පෝෂණය කරනවා, දම් පහන් දෙනවා. මේ විදිහට තමයි මහමංගල සූත්‍රය දරුවන් මුල් කරගෙන කළ දේශනාවක් හැටියට අපිට මතක් කරන්න පුළුවන්. දෙවියන් උදෙසා කළ දේශනාව දරුවන්ගේ ජීවිත සුඛිත මුදිත කරන්න, සුබ අනාගතයකට යොදවන්නට පුළුවන් බව අපිට තේරුම් කරන්නට පුළුවන්කම තියෙනවා. උපදෙස් දෙන දරුවන්ට නිසා. එනිසා ඔබ කල්පනා කරන්නට මේ සියලු සිතුවිලි, මේ සියලු හිත් වැඩීම් සිද්ධ වෙන්නේ තමන්ගේ හිත මධ්‍යස්තව මෛත්‍රියෙන් යුක්තව තියෙනවා නම්, ද්වේෂයෙන් ඉන්නවා නම් මේ කිසි එකක් හිතට එන්නේ නැහැ. එනිසා උදේ පාන්දර මූණ හෝදන වෙලාවට, උදේ පාන්දර නාන වෙලාවට දවස සැලසුම් කරන්න. දවසේ කළ යුතු දේවල් මතකයට ගන්න. එතකොට ඒ දවසේ කළ යුතු දේවල් අමතක වෙන්නේ නැහැ. සමහර කෙනෙක්ට සමහර වෙලාවට කරන්න තියෙන දේවල් අමතක වෙනවා. සමහර වෙලාවට බස් එකට නගින්න ගිහිල්ලා ඉන්නකොට කල්පනා කරනවා ගෙදර දොර ඇරලා දාවි වහලා දාවි මතක නැහැ. එහෙනම් ගෙදර තමන් නම් ගෙදරින් අවසානට පිට වෙන්නේ, ගෙදර පිටුපස්සේ ඉඳලා ජනේල් දොරවල් වහගෙන ඇවිල්ලා ගෙදර ඉස්සරහ දොරෙන් පිට වෙනවා නම් දොර වහලා නැවත ඇරලා බලන්න යතුරු අතට අරගෙන දොර නැවත ඇරෙනවද කියලා. අයිත් හැරිලා එන්නට ඕනේ. සිහියෙන් කරන්නට ඕන. සිහියෙන් කරන්නට ඕන. සිහියෙන් යෙදෙන්නට ඕන. මම තව දෙයක් මතක් කරන්නම්. සමහර ලාවට දරුවොත් වැඩි හිටියොත් තරහින් කියනවා මට මේ කිසි දෙයක් මතක හිටින්නේ නැහැ කියලා. මට නම් හිතෙන්නේම ඔය ප්‍රශ්නේ එන්නේ 2010 වගේ පස්සේ. දරුවන්ටත් වැඩිහිටියන්ටත් යමක් කරනකොට ඒ පිළිබඳ අවබෝධයෙන් කරලා නැහැ. විභාගයට ලිව්වම විභාගේ අසමත්. විභාගයට පාඩම් කරන ගමන් ෆෝන් එකත් අතේ තියාගන්නවා. ෆෝන් එකට එන කෝල් එකත් ආන්සර් කරනවා. ඒ අතර එන මැසේජ් එකත් බලනවා. ඒකට උත්තරත් ලියනවා. අයිත් පාඩම් කරනවා. විභාගයට ගිහිල්ලා ලිව්වම මතක නැහැ. ලියන්න මතක නැහැ. විභාගේ ෆේල්. හැබැයි එතනින් ඉස්සරහට ඔය ෆෝන් එකේ හිටපු නැති කාලේ පාඩම් කරපු හම්බෙච්ච දේවල් කතා කරපු දේවල් ගියපු තැන් මේ සියල්ල මතක තියෙනවා. ඒ නිසා ඔබ යම් ක්‍රියාවක් සිද්ධ කරනවා නම් ඒ ක්‍රියාව ඒ වෙලාවේදී සිද්ධ කරන්න. එතකොට ඔබ කරන දේවල් ඔබට හොඳට මතක තියේවි. පාඩම් කරනකොට හොඳට ෆෝන් එකත් අතට අරගෙන ඒකත් බල බල පාඩම් කරන එකත් දෙකම කරොත් දෙකෙන් එකක්වත් හරියට කෙරෙන්නේ නැහැ. යන්න එතකොට තරහ එනවා. තරහ එන්නේ කොහේදද? විභාගෙ ලියන්න ගියාම විභාගයට තියෙන ප්‍රශ්න පත්‍රය දැක්කම පස්සේ තරහ එනවා. මේවා අපිට උගන්වලා නැහැනේ කියලා. උගන්වලා නැහැ නෙමෙයි, උගන්වපු දේවල් පාඩම් කරලා නැහැ. පාඩම් කරපු දේවල් ලියන්න මතක නැහැ. මතක නැති වෙලා නැත්තේ ඒ වෙලාවේ පාඩම් කරපු නැති නිසා. වෙන දේවල් කරපු නිසා. ඒ නිසා ඔබ ඔබේ වරද දකින්න, ඔබේ වරද පෙන්වලා දුන්නොත් කවුරු හරි පිළිගන්න. උදාහරණ මතක් කරනවා, ද්වේමේ භික්කවේ පණ්ඩිතා ලෝකේ අත්තේ. මේ ලෝකේ පඬිතෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමන්ගේ වැරද්ද තමන් දැකලා හදාගන්න. අනිත් පුද්ගලයා වැරද්ද පෙන්වලා දුන්නම හදාගන්න. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම අත්තානං උපමංකත්වා, තමන් උපමා කොටගෙන අන් අය පිළිබඳව හිතන්න. තමන් වැස්සට තෙමෙන්න කැමතිද? තමන් අවුවට වේලෙන්න කැමතිද? එහෙනම් අනිත් අය ගැනත් එහෙම හිතන්න. තමන් බඩගින්න ඉන්නවට කැමතිද? තමන්ට ලැබෙන දෙයක් තමන් තනියෙන් ගන්නව ආහාරයක් නම් තව කාටවත් දෙන්න නැතුව, එහෙම තමන් කැමතිද? තමන් කැමති විදියම තමයි අනිත් අයත් කැමති. ඒ නිසා ඔබට ලැබිච්ච දෙයක් ඔබ තනියෙන් භාවිතා කරන්න එපා. ඒකටත් පෙර භවයේ පුරුද්ද තියෙන්න ඕන. ලේසි පහසු නෑ. පෙර භවයන්වල පුරුද්ද තියෙන්න ඕන, දීල පුරුද්ද තියෙන්න ඕන. කෑම පිඟානක් තව කාට හරි ටිකක් බෙදාගෙන කන්න, නැත්නම් බෙදලා දෙන්න, පරිත්‍යාගයක් කරන්න, යාළුවොත් එක්ක බෙදාගෙන කන්න පුරුද්දක් තියෙන්න ඕන. එහෙම නැත්නම් බෑ. ඒ නිසා ධර්මය කියවන්න, ධර්මය අවබෝධ කරගන්න, ධර්මානුකූල වෙන්න, ධර්මානුකූල වෙලා ධර්මය තුල හැසිරෙන්න. නිසා හොඳට අහන්න, අහපු දේවල් හිතේ ධාරණය කරගන්න, ජීවිතයේ අනුව හැඩගස්වා ගන්න. අද දවසේ ඔබ හැම දෙනාම හොඳින් ධර්මශ්‍රවණය කරන්ට යදුනා. ධර්මශ්‍රවණය කරලා ජීවිතය හදාගන්න එක හෝ කාරණාවක් එකතු කරගත්තා නම් ඒක තමයි ධර්මදේශකයන් වහන්සේ කෙනෙක් හැටියට මම ලබන ඉතාම ඉහළම සතුටුදායක කාරණය. ඒ නිසා ඔබට ලබාගත්තා වූ දැනුමත් එක්ක, ලබාගත්තා වූ ධර්මඥානයත් එක්ක ඔබේ ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවත් භාවයට පත්වෙත්වා. ඇතේ යන බස් අසන්නට, නැතේ යන බස් නාසන්නට මේ ධර්මදේශනාව හේතු වේවා, වාසනා වේවා, පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. දේවෝ වස්සතු කාලේන සස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සියත බනමඩුව, සියත බනමඩුව.
1: අද දේශකයානෝ පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
2: සිත නිවන

0: ஆச்சி அப்பாச்சி ඔය පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා පොඩි කැලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071 555 6047 WhatsApp කරන්න.
1: ත්‍රිවිධ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 011 555 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
3: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0712 492 2 0 7 1 2 7 7 777.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 201 ස්ථාවර තැන්පතු සඳහා 09.79 ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු.

0: සමතන්න 01.2.200 Fitch rating A- LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා.
2: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be.
4: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේද ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට සිදු අවස්ථාවක් නැහැ.
5: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
6: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහැ ලප, විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
5: ඩෙංගු මාරාන්තිකයි.

0: यह था टॉप स्टोरी।
1: IMF නියෝජිත පිරිසක් ලබන සතියේදී වෙනට ජාත්‍යන්තර මුල් අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත වීමට තීරණය කර තිබෙනවා. ලබන 24 වනදා සිට 30 වනදා දක්වා එම සංචාරය සිදුවනු ඇති බවයි ජාත්‍යන්තර මුල් අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධාන ඉවන් පැපජෝජියෝ පැවසුවේ. ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සංචාරයේ අරමුණයි. ඩොමිනිකන් රාජ්‍යයේ හෝටලයක ඇති වූ ගින්නකින් එක් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයන් 6 දෙනෙක් පිළිසුම් තුවාල ලබා තිබෙනවා. විදේශ මාධ්‍ය පැවසුවේ සංචාරය සඳහා පැමිණි පුද්ගලයන් 1700ක්ද එම හෝටල් පරිශ්‍රය ඉවත් කර ඇති බවයි. සැන්ඩෝ ඩොමින්ගෝ නැමැති ප්‍රසිද්ධ වෙරළ නිවාඩු නිකේතනයක් ගින්නෙන් විනාශ වුණා. රොයිටර් පුවත් සේවයේ පැවසුවේ පාපන්දු ලෝක කුසලානයේ නැරඹීම

0: අපේ ජීවිතේ වීරයා.
1: තාත්තා එවකට ජාතික තරසව සභාවේ රැකියාවක් කරේ. තාත්තා පාන්දර පහ වගේ වෙලාවල් වලදී එනවා. ඉතින් ඒ වෙලාවටත් තාත්තා ගෙදර ඇවිල්ලා මාව ඉස්කෝලෙත් දානවා.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මගේ තාත්තා තාමත් දරුණු ලෙඩ රෝග දෙකකට මුහුණ දුන්නා. මට නම් හිතාගන්නත් බෑ මට ඒ මට්ටමට ආත්ම ශක්තිය තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මමත් කවදා හරි දවසක තාත්තා වගේ කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: මේ සංගීත වේදී යසස්මත ගෙදර ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
3: Happy Father's Day from Siyata FM.

අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ. Good morning. අද දවස විතරක් නෙවෙයි හැම දවසක්ම විශේෂයි. හැබැයි අද දවස ගොඩක් විශේෂ වෙන්නේ අද ඉතින් ලෝක පියවරුන්ගේ දිනයනේ. විශ්වාසයේ ඇරඹුම, ශක්තියේ සලකුණ, වීරත්වයේ සංකේතය, සෙනෙහසේ මහමෙර. කවදාවත් අපිට මෙහෙමයි කියලා කියලා ඉවර කරන්න බැරි අසීමිත ප්‍රේමයක් තියෙන ඒ නිහඬ වීරයා. එවෙන කවුරුත් නෙමේ අපේ තාත්තා. තාත්තලා

කියන්නෙම අමුතුම ටොපික් එකක්. පුළුවන් තරං ඔයාගේ තාත්තට ආදරය කරන්න. සමහරක් තාත්තලා ඉන්නවා එකම ෂර්ට්ක හෝද හෝදාඳින එකම දේවල් ටික විතරක් සීමා කරගෙන කනබොන. හැබැයි තමන්ගේ ළමයින්ට අදටත් වයසට ගියත් වෙන්න පුළුවන් ඒගොලන් ආස දේවල් ඒව හොයලා බලලා කෑම උයලා දෙන අම්මලා විතරක් නෙවෙයි තමන්ගේ රෙදි ටික හොදලා දෙන රස්සාවට ගියා නේද කියලා හොයලා බලන ඕලෙවල් ඒලෙවල්ස් නැත්තං අපේ මොනම කඩයිමක් වුණත් ඒකේ රිසල්ට් එක දැකලා අහලා නිහඬව සතුටු වෙන තාත්තලා ලෝකේ ඕන තරම් ඉන්නවා. තාත්තගේ ආදරේ හරියට තේරුම් ගන්න බැරි ළමයිනුත් ඕන තරම් ඉන්නවා. ඉතින් ඔයාට පුළුවන් නම් අද දවසේ විතරක් නෙවෙයි හැමදාටම ඔයාගේ තාත්තට එකම විදිහට ආදරේ කරන්න. අන්න එතනදී ඔයා වෙනම කෙනෙක් වෙනවා.

විසඳගන්න බැරි ප්‍රශ්න කොච්චර තිබ්බත් හැම දෙයකටම මොනම හරි විසඳුමක් දෙන අපේ ලෝකේ ලොකුම වීරයා තාත්තා. ඉතින් ලෝකේ ඉන්න අපේ රටේ ඉන්න හැම තරුණ මහලු ભેදයක් නැතිව හැම තාත්තා කෙනෙක්ටම සුබම පියවරුන්ගේ දිනයක් වේවා.

උදේ 11 වෙනකන් ඔයාට පුළුවන් විශ්මිත් එක්ක කතා කරන ගමම්ම, ලස්සන වෙනස් රීදී සින්දු ටිකක් අහන ගමම්ම, ඔයාගේ වීකෙන්ඩ් එක ඔයාගේ ඉරිදා වෙනස් කරගන්න. මේ පැත්තට මැසේජ් එකක් එවන්න. 0711 982 2 984 අපේ WhatsApp නම්බර් එකට.

0: තයිලන් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව Majestica ලංකා ටයිල්ස්.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 200 Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.

0: una da sudu kotigen e Disney.
1: Denin Anna. සතියේ දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi.
1: ගොඩක් ආදරේ.

උදයටයි විනාඩි 28යි. ලෝකේ හැම තැනම ඉන්න, රටේ ඕනම තැනක ඉන්න හැම තාත්තා කෙනෙක්ටම දීර්ඝායු ලැබේවා. තමන්ගේ තාත්තට ආදරෙන් සලකන්න, මතක තියාගන්න. මොකද ඒ මිනිස්සු අපි වෙන විඳපු දුකට අපිට තවත් දුක් දෙන්න බෑ. අපිට තවත් ප්‍රශ්න දාන්නත් බෑ. පුළුවන් හැම මොහොතකම ඔයාගේ තාත්තව සතුටින් තියන්න, තාත්තව ආඩම්බරෙන් තියන්න. තාත්තා කියන්නේ ඒ වගේ දේවල් ලැබෙන්න ඩිසර්ව් යෝධෙක්, වීරෙක්, යුග පුරුෂයෙක්. මම මේ සින්දුවට එකතු කරගන්නව වෙනදා වගේම බණ්ඩාරගම නතාලි ඔයාව ගොඩක් ආදරෙන් ගුඩ් මෝර්නින් කියලා මැසේජ් එකකුත් එවලා තියෙනවා.

එතකොට තව මැසජ් එකක් ඇවිලා තියෙනවා. ආදරණීය සියත, ගොඩාක් ආදරේ කියලා. ඉන්න මම මේ සින්දුව ප්ලේ වෙනවත් එක්කම ඔයා ඇවිලා තියෙන WhatsApp ඔඩියකත් අහලා වට රිප්ලයි එකක් එවන්නම්. හරිද දිනු?

0: අච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කැලක් කියමු බලන්න.
0: ඉස්සරජුනි ඇයි ඔබ මේ සතුටින් යන්නේ? කවුද ඔබේ දුන් ඊතල සොරාජ ගත්තේ?
2: පොඩ්ඩක් මේ දවස්වල ගමටම ඇහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටටම ඇහෙන්න සියත දාමු.
0: මේදු සමේදු පොසොන්නාට අපේ රටට වැඩම කළා.
2: මේ දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6047 වට්ස්ඇප් කරන්න.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, the place to be.
4: hina wenna menna welawa
5: japane okinawa wala kiyanne wayasakama minissu inne avasa 6-7 weddi weda tika lassana divara kala little rest karana
6: okay
5: rest in wage awoth thing ekak iwarai
7: ne yatama danna superi radio double at ekka siyata fm breakfast drive anugrahaya
8: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
9: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් නැක් තියෙනවා.
11: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා,
12: පහසු වෙලා, තෑගි වැඩි වෙලා,
14: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: ප්‍රයිම් කොලම්බෝ.
16: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොලම්බෝ. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
19: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ෆ්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න.
20: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
21: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා. David Pierce Motor Company Private Limited with

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: මතකද ඒ ස්තිහා බලාගෙන ආදරේ කියපු දවස
1: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි කීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
2: ඒවා අපිට වැඩක් නෑ. මගේ නායකයෝ නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්න. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන් ගෙත්තරදී.
3: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය. දරුවන් ගැන අගතිය, පවුලින් නම්බුව, ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
5: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එකට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.1 2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: theater top story
1: මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 932ක් අත්අඩංගු වෙට්ටා. රට මේකට මෙහෙම යටතේ ගත වූ පැය 24 තුල මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීමේ චෝදනා මත පුද්ගලයන් 932 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මෙහෙයුමේදී පොලිස් පහරයට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 580ක්. අයිස් කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 988ක්ද පොලිස් බහරයට ගැරුණා. පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 5 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගත් බවයි. මේ අතර ගත වූ පැය 24 තුල පොලිසිය සිදු කළ අපරාධ මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයන් 732 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධවලට ඍජුව සම්බන්ධ පුද්ගලයන් 14 දෙනෙකුද එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. දැන් විදෙස් පුවතක්. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ක්‍රී ස්ටාම ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව බ්‍රිතාන්‍ය ඔබ්සර්වර් පුවත්පත උපුටා දක්වමින් රොයිට පුවත් සේවය පවසනවා. එම පුවත්පත පැවසුවේ කීර ස්ටාම ලබන සතුදා ඉල්ලා අස්වීමට නියමිත බවයි. ජ්‍යෙෂ්ඨ කම්කරු නායකින් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් අපේක්ෂාවෙන් සිටින බවද එම පුවත් සේවය ප්‍රකාශ කළා. කීර ස්ටාම ඉල්ලා අස්වීමෙන් අනතුරුව අතුරු මැතිවරණයක් පවත්වා ජයග්‍රහණය කිරීමට ප්‍රතිවාදී ඇන්ටි බර්හන් බලා සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ස්ටාම 2024 කම්කරු පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කරනු ලැබුවා. බ්‍රිතාන්‍ය ආර්ථිකය මූලික කරගනිමින් අග්‍රාමාත්‍ය කීර ස්ටාම බොහෝ පිරිස් චෝදනා එල්ල කරමින් පසුවනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
2: තාත්තගේ වීරත්වය කියන එක මම හිතන්නේ කාට හරි හරියටම දැනෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් වුණාන් පස්සේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
2: අම්මලා දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට ඒ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්තා කියන පරිච්ඡේදෙම වීරත්වයෙන් පිරි කතාවක්.
0: මේ සංගීතවේදී නදීක ජයවර්ධන. ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
3: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
4: Happy Father's Day from Siyata FM.

අලුත් පැයක් දෙවැනි පැය පටන් ගන්න හිතුන මට මේ මැසේජ් එකෙන්. සඳ නැති කළුවර රැයක් වුණත් තරුවක් වෙලා මට පාර කියපු මහා මෙරක් වගේ නොසැලී හිඳ ජීවිතේ කුණාටු මගෙන් වහපු මගේ අප්පච්චි. ලෝකෙම දිනන්නට මට පියාපත් දීලා ඔබේ දෙපා පොළොවේම තද කරන් හිටියා. මගේ හිනාවන් දකිද්දි විතරක් ඔබේ වෙහෙස මහන්සිය රහසෙම නිවුණා. සත්තයි තාත්තේ කවුරුත් නොදකින ඔබේ කඳුළු බිඳු මගේ ලෝකයේ දිනවන දිය දහරක් වුණා. කවදාවත් ආදරේ කියා නොකීවට ඔබේ රළු දෑතේ රේඛා අස්සේ ඒ ආදරේ මහසාගරයක් තරමට ලියවිලා තිබුණා. අද මේ අහස් කුස පුරා ඇසෙන හඳින් මුළු ලෝකයටම ඇහෙන්න මම කියන්නම්, දිලිසෙන ඔටුනු නොපැළඳුවාට මගේ ජීවිතේ රජ කරවපු මගේ ලෝකේ එකම වීරයා ඔබයි මගේ අප්පච්චි. ඒ මැසේජ් කෙරෙන්නේ ඒ අප්පච්චිගේ ආදරණීය සුදු පුතාගේ. නමත් කිව්වොත් නරකද? හැම තාත්තා කෙනෙක්ටම හැම පියෙකුටම සුබ පියවරුන්ගේ දිනයක් වේවා.

උදේ 11 වෙනකන් ඔයාගේ විශ්මියාගේ ළඟින්ම ඉන්නවනේ 0711 982294 අපේ WhatsApp නම්බර් එකට ඔයත් මැසේජ් එකක් එවන්න. මුළු රෝකිට මැහෙන්න, මුළු රටට මැහෙන්න, ඔයාගේ තාත්තටත් විශ් එකක් එවන්න ඕනි කියලා හිතනවනම් ඒ මැසේජ් එකත් එවන්න. මම මේ පැත්තෙන් පුළුවන් විදිහට ඒ වැඩේ කරලා දෙන්නම්.

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: දින්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩ. ආම හොරගම් කර.
3: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය ධම්මට අපි කලබල වෙන්නේ නැහැ. එහෙනම් ඔයා පුළුවන් නම් ඔළුව දාලා බලන්නකෝ.
4: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන එන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
6: පුළුවන් නම් මේ පලාසභාවේ තියලා බලන්න කියන්නේ කොහොමද?
7: ශක්තියක් තියෙනවා අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්න.
8: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0721 327 777. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
10: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සට් වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 225යි, රේණුකා පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 320යි, ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරි රුපියල් 190යි, ලයිසෝල් ෆ්ලෝරල් ඩිස්ඉන්ෆෙක්ටන් ඉතිරි රුපියල් 175යි. කාගිල්ස් ෆුඩ්සට්
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්දින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
13: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම.
16: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 එකට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය.
18: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස.

0: වගේ පොඩ්ඩක් මේ දවස්වල ගම්මට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කල්ගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 217යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි, සුදු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි, තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 ජුනි 19 සිට 21 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි. ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIBM the City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, The Place to Be. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කල්ගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 217යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි, සුදු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි, තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 ජුනි 19 සිට 21 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
2: මේ දෙකක් දාගෙන ඉන්නද? ඇයි කන් දෙක පුරවල කන්නද?
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
2: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑසුනා සේ ඉවත බලා ගියා, සුදු නුඹටම පේවිලා.
3: නෑනේ අරේ වා
2: සින්දු සියත.
4: ගියත් සැපයි ගවලේ.
3: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
1: අනුග්‍රහ

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස.

0: මගේ පොඩ්ඩත් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0.115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: ලස්සන ගැන වැඩිම වද වෙන්න
7: ඕනේ.
6: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
7: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
6: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරන්න ඉන්නේ.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
9: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
10: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
11: ප්‍රශ්න 4යි රුපියල් 5

0: यह था टॉप स्टोरी।
1: ड्रोहा लेकुलहाकट अति ताक्षणिक सीटी स्कैन यंत्र මෙරට රෝහල් පද්ධතියේ තාක්ෂණික පහසුකම් පුළුල් කරමින් රෝහල් 11ක් සඳහා අති තාක්ෂණික සීටී ස්කෑන් යන්ත්‍ර 11ක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1950. ඊයටදී කළුතර සහ කුරුණෑගල යන ශික්ෂණ රෝහල්වල සීටී ස්කෑන් යන්ත්‍ර මේ වන විටත් ස්ථාපිත කර තිබෙනවා. කොළඹ ජාතික රෝහල, මහනුවර ගාල්ල සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහල යන රෝහල් සඳහා සීටී ස්කෑන් යන්ත්‍ර ලබා දී ඇති අතර එම යන්ත්‍ර ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය පුරවැසියන්ට ලබා දෙමින් පාකිස්තානයේ ඉන්ධන මිල අඩු කර තිබෙනවා. පාකිස්තානය පෙට්‍රල් ලීටරයක බිල පාකිස්තාන රුපියල් 299ක් දක්වා අඩු කර ඇත්තේ රුපියල් 74කින්. ඩීසල් ලීටරයක බිල පාකිස්තාන රුපියල් 311ක් දක්වා රුපියල් 67කින් අඩු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා
3: සමහර ගෙවල් වලින් එපාම කියන ඒවා තියෙනව නේද? ඒවටවත් එහෙම නිකන් එපා කියලා එහෙම එකක් නැහැ. එපා කියන එක තිබ්බේ නැති තරම් වගේ.
2: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
3: අපච්චි ඉරෙක් මගේ තමයි ඒක මට මාර ඔකුලක් වුණා මගේ ජීවිතේ හැඩගස්වා ගන්න මම මගරොල්ට ජීසේ කරන්නේ.
2: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
4: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ
5: Happy Father's Day from Siyata FM

අපිට මෙහෙම මැසේජ් එකකුත් ඇවිල්ලා තියෙනවා. මේ මැසේජ් එක එවන්නේ සූර්ය වැව ඉඳන් දිනුකි ශහරා. අද අප්පච්චිගේ දවසලු. සෑම දුකක් වේදනාවක් මැද්දෙම මතක් වෙන එකම නම අප්පච්චි. 33 කෝටියක් දෙවියෝ ලොවේ ඉන්නවා කීවට අද වෙනකන් ඉල්ලපු හැමදේම නෑ බෑ නොකිය ගෙනද්දීමු එකම දෙවියා. මගේ රත්තරන් අප්පච්චි. ඒ නොකියපු ආදරේ මට ගොඩක් දේවල් කියලා දෙනවා අප්පච්චි. මගේ රත්තරන් අප්පච්චිට ගොඩාක් ආදරයි. ඒ අප්පච්චිගේ එකම සුදු දෝනි තමයි අපිට ඔය විදිහට මැසේජ් එක එවන්නේ. දිනුකි ශහරා, අපිත් සියත ආදරෙන් විශ් කරන ඔයාගේ අප්පච්චිට වගේම මේ ලෝකේ ඉන්න හැම අප්පච්චි කෙනෙක්ටම, හැම තාත්තා කෙනෙක්ටම සුබ පියවරුන්ගේ දිනයක් වේවා කියලා. ඇවිදින්

උදේ 10යි විනාඩි 8යි විශ්මිත් එක්ක වීකෙන්ඩ් එකේ අද ඉරිදා ඉන්න අන්තිම පැය තුන්වැනි පැය. ඔයත් ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් එවන්න 0711 982 294 අපේ WhatsApp නම්බර් එකට. ආමේ තව දෙයක්. අර අපි පුංචි කාලේ අපේ තාත්තට එහෙම බර්ත් එකට ෆාදර්ස් ඩේ එකට චූටි කාඩ්ස් එහෙම හදලා දෙනවා. අද දෙම මට කෝල් එකක් ආවා මගේ යාළුවෙක්ගෙන්. එයත් එයාගේ තාත්තට එහෙම කාඩ් එකක් හදලා gift එකක් දීලා තියෙනවා. ඔයාටත් පුළුවන් නම් කොච්චර ලොකු වුණත් කමක් නැහැ මැසේජ් එකකින් වගේම තාත්තා වහතරෙන් බදාගෙන චූටි කාඩ් එකක් හදලා දෙන්න පුළුවන් නම් තාත්තට ඔයාගේ පුංචි කාලේ මතක් වෙයි. අපි ඒ වැඩේ කරලා බලමුද?

අදත් ඔන්න අපේ සුජිත් නිශාන්ත අම්මත් එක්ක අහගෙන ඉන්නවා සියත FM. එයාගේ තාත්තා මේ වෙද්දි ජීවතුන් අතර නැති වුණත් අවුරුදු 6ක් ගෙවිලා ගියා. හැම තාත්තා කෙනෙක්ටම ඔන්න විශ්වකක් එවලා තියෙනවා Happy Father's Day කියලා. ප්‍රෝග්‍රෑම් එකත් ලස්සනට කරනවා කියලා මැසේජ් එකේ කියලා තියෙනවා. Thank you so much නිශාන්ත. එතකොට තව මැසේජස් කීපයක්ම තියෙනවා. අපි මේ සින්දු අහලා හිමීට හිමීට එයා එවත් එකතු කර

0: වාරාන්තිකයි.
1: මේ ප්‍රජාවයි
2: මම ශේනිය. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
0: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2 0.7 1 2 4 2
3: එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමක.
4: පරම්පරා ගානක් කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයෙන් පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: nunna da sudu kotigena e disne
1: danenna anna satiya dawasala hawasa dekata
2: theater hot and spicy with sudu kotchi
1: goda kadare
3: amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19% කතා කරන්න.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047ට වට්ස්ඇප් කරන්න.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කල්ගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 217යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි, සුදු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි, තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 ජුනි 19 සිට 21 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
2: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න Finishing වහලක් නම් කලර තමයි
3: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන

0: ඔකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනෙනු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
1: මතකද ඒ ඇස් දිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: අච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: තිස්ස.

0: මගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.7155 6.44 වට්ස්ඇප් කරන්න.
1: සියත පාත්‍රේ විදහසා උදේ 7.50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1132000 NIBM The City University The place to be.
4: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට සිදු අවස්ථාවක් නැහැ.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.1177388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
6: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: ලස්සන ගැන වැඩිම වද වෙන්න.
9: ඕනේ නැහැ.
8: දැන් මේ සැන්ඩි ඉන්නේ.
9: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
8: වෙනස් කරන්න ඕනේ නැහැ. මූණම අයින් කරන්න තියෙන්නේ.
10: ලා මකලෝ සහ

සියත සතියන්තේ ඔන්න මට යන්න වෙලාව ඇවිලා තියෙන්නේ. යන්න කලින් අපිට තියෙනවා මැසේජස් ටිකක්. නැත්තම් ඉතින් මාත් එක්ක තරහ වෙනවා මේ කට්ටිය. ෆාදර්ස් ඩේ එකට මැසේජස් කියවලාම වෙනම ලෝකෙකට ගිහින් ඉන්න මම බලන්න කොච්චර තාත්තට ආදරය කරන දුවල පුතාලා ඉන්නවද අපේ රටේ. මේ මැසේජස් වලින්ම තේරෙනවා ඔයා ඔයාගේ තාත්තට සමහරක් තාත්තලා මේ වෙද්දි මේ ලෝකෙන් සමුහරගෙන ඒත් ඒ අය දෙන ආදරේ ඒ විදිහමයි, කිසිම අඩුවක් නැහැ. ඉතින් මට හිතෙනවා අපිට ලේ කිරි කරලා පෙව්වේ නැති වුණාට අම්මා කෙනෙක් වගේ විලිරුදා දරාගෙන අපිව බිහි නොකෙරුවට තාත්තා කියන්නේ අතපය කැඩෙනකන් දහඩිය මහන්සිය වගුරවගෙන අපිව රජෙක් කරන්න, රජිනක් කරන්න මහන්සි වෙන යුග පුරුෂයා. ඉතින් තාත්තා කෙනෙක්ට එක දවසක් මදි සහ මට දැනෙන විදිහට තාත්තලා වෙනුවෙන් සින්දු හැදිලා තියෙනත් මදි. හැබැයි තාත්තලාට තියෙන ආදරය මෙහෙමයි කියලා ඉවරයක් කරන්න බැහැ නේද? මම මේ මැසේජස් ටික අපේ මාෂිට කියන්නම්. මට මිස් වෙච්ච මැසේජස් තියෙනවානේ, ඒ ටික අනිවාර්යෙන් කියන්න කියලා. හරිද? තාත්තලා කොච්චර වයසට ගියත්, ශරීරය කොච්චර දුර්වල වුණත් තමන්ගේ දරුවන්ගේ හිනාව වෙනුවෙන් කැප වෙන තාත්තලා සොඳුරු මිනිස්සු අපි අතර ඕන තරම් ඉන්නවා. ඉතින් පුළුවන් නම් අද දවසේ, ස්පෙෂලි අද දවසේ, ඔයාගේ තාත්තා වෙනුවෙන් හොඳ දෙයක් කරන්න, තාත්තට ආදරේ කියන්න. එහෙම තමයි ඉන්න ඕනේ හොඳ දුවල පුතාලා. එහෙනම් විශ්මි අදට වීකෙන්ඩ් සියතින් සමු අරගෙන ආයෙත් සඳුදරය හත වෙද්දි නිශාන් එක්කෙනා සියත ආදර එක ඔබත් එක්ක බෙදා ගන්න. ගිහින් එන්න. හැපි වීකෙන්ඩ්. සහ මේ ලෝකෙන හැම තාත්තා කෙනෙක්ටම හැපි ෆාදර්ස් ඩේ. බයි බයි. විශ්මියාට ගොඩක් ආදරෙයි.

යන්නම් කිව්වට මට ආයෙත් ඉන්න වෙනවනේ. මොකද යාලෝ කට්ටියක් යනවා අපි වහගෙන. මට හිතුණා ඒ කට්ටියවත් මේ සින්දුවට අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ කියලා. අශී නංගි, thank you ඔයාගේ වීඩියෝ එකට. අපේ මල්ලිත් එක්කද නැත්නම් අම්මයි තාත්තත් එක්කද යන්නේ? කමක් නැහැ. කොහෙ ගියත් පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් එන්න. එතකොට මිරිහානේ අපේ ඇන්ජි, ඔයාටත් thank you so much. දැන් නම් මං ඇත්තටම යනවා. මේ මැසේජස් ටික මාෂිට බාරයි. Happy weekend. Thank you සියතහන් ඉදලා විශ්මිට මේ විදිහට මැසේජස් එවනවට.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සේතහගෙන ඉන්න දැන් වෙලාව 10:11යි.

0: ప్రియతా టాప్ స్టోరీ.
1: డెంగు రోగీ సంఖ్యవ 46,000 దక్వా ఇహలట. වසනයගතු කාලය තුළ වාර්තාාවී ඇති ඩෙංගු රෝගෙන් සංඛ්‍යාව 46,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව 28 වන අතර ඉන් පස් දෙනෙකු වයස අවුරුදු 16ට අඩු දරුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවසුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 112ක් මේ වන විට අධ්‍යවදානම් බවට ප්‍රකාශයට පත් කර ඇති බවයි. එකම නිවසකින් ඩෙංගු රෝගෙන් කිහිප දෙනෙක් වාර්තාවේ මිහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා භාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ උපසභාපති ජේ.පී. බොර්ලැස්ස පැවසුවේ.
2: දිවයින පුරා මේ වන විට ඩෙංගු රෝගය අධිවසංගත තත්ත්වයෙන් වාර්තා වෙමින් පවතිනවා. රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රධාන වශයෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු ආදී ප්‍රදේශවලින් සාදුමින් තියෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාවත් වෙන වසර වලට වඩා වැඩි වීම වාර්තා වීමක් නිරීක්ෂණය වෙමින් තියෙනවා. එකම නිවසේ රෝගීන් කිහිප දෙනෙක් වාර්තා වීම මෙම අවස්ථාවේදී අපිට දක්න ලැබෙන සුවිශේෂී කාරණාව. සමදාන මගින් පිරිසිදු කිරීම ආදී මේ සියලු කටයුතු පෙර දිනාගේ සහභාගීත්වය ඇතුළු සාර්ථක විදිහට නිම කරලා තියෙනවා. මදුරුවන් බෝලිය හැකි ස්ථාන පවත්වාගෙන පුත්කලින් පෙරහිව නීති මගින් කටයුතු කරලා තියෙනවා. ඒ නීති මගින් කටයුතු කිරීමේ දෙවන රුපියල් 5,000 අතර දඩ මුදලකට යටත් වීමට මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා.
1: දැන් ක්‍රීඩා පුවතක්. තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඉන්දිය ඒ කණ්ඩායම අතර අවසන් තරගය මේ වන විට පැවැත්වෙනවා. කාසීවාසී දිනාගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. ඉන්දිය කණ්ඩායම පන්දු අර 10ක් අවසානයේ කඩුලු දෙකක් දැවි රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 141ක්. වෛභව සූර්යවංශයේ වේගවත් ලකුණු 94ක් රැස් කළේ පන්දු 29කදී. ඔහුගේ ලකුණු 94ට 6 පාර 8ක් සහ 4 පාර 10ක් ඇතුළත්. තරගයේ පැවැත්වෙන්නේ රංගිරි දඹුල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. සීත ප්‍රධාන පොත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. සියත සතියන්න.

0: අපේ ජීවිතේ වීරය.
1: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
0: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
1: චුවලා ළමයි කීප දෙනෙක් ස්කෝල්ට එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝල්වල ස්කෝල් බේරගන්න.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයිට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් තියෙන දැද්ද.
0: මේ පන්නි පිටියෙන් ශදීෂා ධර්ම ප්‍රේම ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
3: Happy Father's Day from Siyata FM.

මට හීනයක් වෙලා තිබ්බ මෙච්චර දවසක් ඔය ආදරේ. සමහර හීන තියෙනවා, ඒ හීන හැබෑ වෙන්න ඕන නේද? දැන් මේ හීන ඔන්න හැබෑ වෙන වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙච්චර දවසක් හීනයක් වෙලා තිබ්බ ඔය ආදරේ දැන් මට විඳින්න අවස්ථාව තියෙනවා. උදේ 11 ඉඳලා හවස 4 වෙනකම් ඔය ආදරේ විඳින්න මට ඉඩක් දෙනව නේද? ඉතින් අද මේ ආදරය ගැන වැඩිපුරම කතා කරන දවසක්. ඒ අපේ තාත්තගේ ආදරය ගැන. අපේ ජීවිතයේ අපිට වටිනම වස්තුව, අපිට අපේ ජීවිතේ දිනන්න කියලා දුන්න කෙනා, ඒ තමයි අපේ තාත්තා. ඉතින් තාත්තා කෙනෙක් වෙනුවෙන් වෙනමම දවසක් ඇත්තටම ඕනි නෑ. හැම දවසක්ම තාත්තා වෙනුවෙන් වෙන් වෙච්ච දවසක්. මොකද තාත්තා කියන්නේ අපිට ලෝකයක්. අපි යද යම්කිසි තැනක ඉන්නව නම් ඒ අපේ ආදරණීය තාත්තා නිසා. හරි, ඉතින් තමන්ගේ ආදරණීය තාත්තා ගැන තමන්ට හිතන දේ වචන කරන්න ඔන්න අවස්ථාව තියෙනවා. මැසේජ් එකක් විදිහට මේ පැත්තට එවන්න. මාෂි ලෑස්ති වෙලා ඉන්නවා තාත්තගේ ආදරයට ඉඩක් දෙන්න. මැසේජ් එක එවන්න ඕන 0711982894 කියන අපේ වට්ස්ඇප් නම්බර් එකට. තමන්ගේ තාත්තා ගැන හිතන දේ වචන කරලා මේ පැත්තට වට්ස්ඇප් පණිවිඩයක් එවන්න. මම ලෑස්ති වෙලා ඉන්නවා ඒ ආදරයට ඉඩක් දෙන්න.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකුලතාවලට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි. Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492192 0718132777 ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කල්ගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 217යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි සුදු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ 2026 ජුනි 19 සිට 21 දක්වා තොග අවසන් වනතුරු පමණයි කොන්දේසි සහිතයි

0: අවසරයි 0714-151-151 වට්සප් කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
2: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19% කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ஆச்சி அப்பாச்சி, ඔය පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047ට වට්ස්ඇප් කරන්න.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: හිනාවෙන්න මෙන්න වෙලාව. ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. අවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Resting.
2: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක.

0: පේමගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
6: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: ප්‍රයිම් කොලඹෝ.
9: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොලඹෝ ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පොසිලීන්

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියාමං අහන්නේ නෝයි.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑනේ අරේ වා
7: සින්දු සියත
8: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

Styles.

0: siete, Satiante.
1: Siete, ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
2: Siete, headline review.
3: IMF නියෝජිත කණ්ඩායමක් ලබන සතියේදී වෙනට. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,000 ක්ම වයි. ආණ්ඩුව ඉන්ධන මිල අඩු කිරීමට නොහැකි හේතුව පහදයි. අමෙරිකා උපජනාධිපති ස්විස්ටර්ලන්තයට. ශ්‍රී ලංකාවට එරෙහිව සූර්ය වංශගෙන් ප්‍රහාරාත්මක ඉනිමක්.
1: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
4: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛ

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: වගේ පොඩ්ඩක් මේ දවස්වල ගමටම ඇහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටටම ඇහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6044 වට්ස්ඇප් කරන්න.
1: සියත පාත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011-7378-388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-7320000 NIBM The City University The place to be.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නීල විකාශක.
6: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011-5411-411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: IMF නියෝජිත කණ්ඩායමක් ලබන සතියේදී වෙනට. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,000ක්ම පායි. ආණ්ඩුවේ ඉන්ධන මිල අඩු කිරීමට නොහැකි හේතුව පහදයි. අමෙරිකා උපජනාධිපති ස්විස්ත්‍රලන්තයට. ශ්‍රී ලංකාවට එරෙහිව සූර්ය වංශිකගෙන් ප්‍රහාරාත්මක ඉනිමක්.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,037ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව 28ක් වන අතර ඉන් පසු දෙනෙකු වයස අවුරුදු 16ට අඩු දරුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවසුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 112ක් මේ වන විට අධි අවදානම් බවට ප්‍රකාශයට පත් කර ඇති බවයි. එකම නිවසකින් ඩෙංගු රෝගීන් කිහිප දෙනෙක් වාර්තා වී මිහිල ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ උපසභාපති JP බොරලැස පැවසුවේ.
3: දිවයින පුරා මේ වෙන විට ඩෙංගු රෝගයේ අධි වසංගත තත්ත්වයෙන් වාර්තා වෙමින් පවතිනවා. රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රධාන වශයෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු ආදී ප්‍රදේශවලින් සා වෙමින් තියෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාවත් වෙන වසරවලට වඩා වැඩි වීම වාර්තා වීමක් නිරීක්ෂණය වෙමින් තියෙනවා. එකම නිවසේ රෝගීන් කිහිප දෙනෙක් වාර්තා වීම මෙම අවස්ථාවේදී අපිට දක්නට ලැබෙන සුවිශේෂී කාරණාවක්. සමුදාන මගින් පිරිසිදු කිරීම ආදී මේ සියලු කටයුතු පෙරදිනාගේ සහභාගීත්වය ඇතුළු සාර්ථක විදිහට නිම කරලා තියෙනවා. මදුරුවත් බෝවිය හැකි ස්ථාන පවත්වාගෙන පුද්ගලින් පෙරෙහිව නීති මගින් කටයුතු කරලා තියෙනවා. ඒ නීති මගින් කටයුතු කිරීමේ දොළොස් රුපියල් 5,000 අතර දඩ මුදලකට යටත් වීමට මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා.
1: මේ අතර රටපුරා ආරම්භ කර ඇති ඩෙංගු මර්ධන වැඩසටහන අනුව මෙම සතිය තුළදී ඩෙංගු මතුරන් බෝවීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 262 වගන්තිය හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව මෙන්ම පොලිස් ආඥා පනත යටතේද ඔවුන්ට එරෙහිව නීති පියවර ගනු ලබන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත වීමට තීරණය කර තිබෙනවා. ලබන 24 වනදා සිට 30 වනදා දක්වා එම සංචාරය සිදුවනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි එවන් පැපජෝජියෝ පැවසුවේ. ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය පිළිබඳ සුවපැලීම සංචාරයේ අරමුණයි. ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික වර්ධනයක් අධ්‍යයනය කිරීමද එහිදී සිදු කරන බවයි එවන් පැපජෝජියෝ සඳහන් කළේ. උපයන විට බදු අය කිරීම හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට රට හැර යාමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පවසනවා. ඒ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත් ඉලංගසිංහ පැවසුවේ අග්‍රාමාත්‍ය හරින අමරසූරිය ඇතුළු බලධාරීන් සමග මේ පිළිබඳව අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළද කිසිදු සහනයක් මේ දක්වා මෙතෙක් නොලැබී ඇති බවයි.
4: වෙනකොට විශ්වවිද්‍යාල ආචාර්යවරු බඳවා ගැනීම, ඒ වගේම රඳවා ගැනීම කියන දෙකම ඉතාම බරපතල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි පහුගිය වසර කීපෙම උපයන විට බද්ද සම්බන්ධයෙන් කතා කරා. මොකද මේක එනවත් එක්කම විශේෂයෙන්ම ආර්ථික අර්බුදයත් එක්ක විශ්වවිද්‍යාලවල ආචාර්යවරු විශාල ප්‍රමාණයක් රට හැර ගියා. ඉතින් මේ ආණ්ඩුව ආවට පස්සේ අපි සාකච්ඡා කරා මේ සම්බන්ධයෙන්. නමුත් මේ වෙනකල් කිසිම හරි විසඳුමක් ලැබිලා නැහැ.
1: වැටුපෙන් 50%ක් බදු මත පදනම් වීම හේතුවෙන් බුද්ධිමතුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස අයදුම් නොකරන බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත් ඉලංගසිංහ ප්‍රකාශ කළේ.
4: මේ වෙනකොට විශ්වවිද්‍යාලවලට ආචාර්යවරු බඳවා ගැනීමත් බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඒ සාමාන්‍යයෙන් ගත්තොත් තමන්ගේ වැටුපෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් බදු වලට යන උපයන විට බද්දෙන් 36%ක් දක්වා, සහ ඊට අමතරව වක්‍ර බදු කියන මේ බදු එක්ක. ඒකට මේ තත්ත්වයක් එක්ක විශ්වවිද්‍යාලවලට ආචාර්යවරු බඳවා ගැනීම මේ වෙනකොට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් පහුගිය කාලේ, පහුගිය ආණ්ඩු කාලේ සම්මියම් පත්වීම් කිරීමට ඉඩ ලබා දීලා තිබ්බා. නමුත් මේ ආණ්ඩුව ආවට පස්සේ ඒ අනුව තිබ්බ තනතුරු ඉරවීමට උත්සාහ කිරීමේදී ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මොකද මේ ආණ්ඩුවෙන් යම් පත්වීම් ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබා දීලා තිබ්බට ඒවා ගැසට් කරාට ඒවට අයදුම් කරන්න නැති තත්ත්වයක් තියෙනවා විශ්වවිද්‍යාලවලට. මොකද පැත්තකින් ගත්තොත් ඒ මට්ටමට ගුණාත්මක තත්ත්වය, එහෙම නැත්නම් ඉහළ අධ්‍යාපන මට්ටම්වල ඉන්න අය හිඟවීම, අනිත් එක ඒ වගේ අය මේ විශ්වවිද්‍යාලවලට අයදුම් නොකිරීම. මොකද මේ තියෙන දැනටත් තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක. එතකොට
1: ලෝක වෙළඳපොළේ ඉන්ධන බිල අඩුවීමේ වාසිය ඉදිරි මාසයේ ඉන්ධන බිල සංශෝධනයේදී ජනතාවට ලබා දිය නොහැකි බව රජය පවසනවා. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ ඉන්ධන මිල ගණනය කිරීම ඊට පෙර මාසයේ ඉන්ධන ආනයනය සඳහා වැය වූ වියදමේ සාමාන්‍ය අනුව තීරණය කරන බවයි. යනු ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දීමට තවත් මාසයක් හෝ මාස එකහමාරක් ගතවනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
5: ඉන්ධන මිල හැම මාසික අන්තිමේ ප්‍රතිවියව ගත කරනකොට අපි සැලකිල්ලට ගන්නේ පහුගිය මාසයේ ලංකාවට තෙල් මිලට ගේනකොට යන සාමාන්‍ය වියදම ඇපරේජ් කොස්ට් එක තමයි අපි ඒක පදනම් කරගෙන තමයි ඉදිරි මාසය සඳහා මිල තීරණය කරන්නේ. එතකොට මේ වෙනකොට ලෝක වෙළඳපොළේ සැලකිය යුතු ප්‍රමාණයකින් තෙල් මිල පහළ යමින් පවතිනවා. නමුත් අපි මිලදී ගත්ත පහුගිය මාසයේ ඇපරේජ් ගණන ගත්තොත් මේ ප්‍රමාණයට වඩා ටිකක් වැඩි. එතකොට මේ සත්‍යයන් අපි සැලකිල්ලට ගන්න ඕන.
1: ලංකා කණජතේ සංස්ථාව ඇතුළු සැපයුම් ආයතන දැනට පවතින බිලට ඉන්ධන සපයනු ලබන්නේද යම් පාඩුවක් දරා ගනිමින් බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළා.
5: දැනට ගත්තහම වෙළඳපොළේ මිල තීරණය වෙලා තියෙන ප්‍රමාණය ඇත්ත වියදමට වඩා ටිකක් අඩුවෙන් තමයි දැනට මිල තීරණය කරලා මාකට් එකේ තියෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් ඩීසල් වලට රුපියල් 536ක් වියදම් වෙනවා. නමුත් ඇත්තටම වෙළඳපොළේ මිල තියෙන්නේ රුපියල් 407ක්. එතකොට මේ 407ට රජයෙන් ලබා දෙන සහන ආධාරයත් එක්ක 100ක් එකතු වුණාම 507යි. එතකොට රුපියල් 29ක පාඩුවක් ධර්මෙන් තමයි ඒ ආයතන මේ වෙනකොට ඉන්ධන බදාහැරීම කරන්නේ. ඒතර අපි ඉදිරියේදී මෙන්න මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන තමයි මිල කිසියම් සංශෝධනයක් කරනකොට කරන්න වෙන්නේ. අපි හිතනවා මේ ලෝක වෙළඳපොළේ මිල අඩුවීම ඒ ප්‍රවණතාවේ ලාභය ඉතාමත් ඉක්මනින් පාරිභෝගිකයට ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා.
1: මේ අතර සමගී බලශක්ති වෘත්තීය සමිති ඒකාබද්ධ බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත සඳහන් කළේ ඉන්ධන ආනයනයේදී මුදල් ගෙවන ආකාරය පිළිබඳ ආණ්ඩු අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවයි.
6: අපේ පිරිපාදුර මෙත්ත යොදවපු නැති එක, වාසි නැති එක, ඒ සීළු දෙයත් තමයි දැන් අඩු කළ යුත්තේ. මොකද අන්තිම මොහොත වැඩි කරනකොට සභාපති ආංශික කමිටුව කරපු හෙලි කරපු කරුණු අනුව ලෑන්ඩ් ඉන් කෝස්ට් එක ගොඩ බාන මිල 234.92, 280 ඩීසල් 95 අනිත් ඔක්කොම එහෙමයි. එහෙනම් අඩු කළ යුත්තේ තර්ක කරන්න දෙයක් නැහැ. කම්කරු ඇමති මුදල් නියෝජ්‍ය ඇමතිගේ පට්ටපල් බොරුවක්. අපි වැඩි මිලට මුහුදෙන් එන නැව්වලට සල්ලි ගෙවලා නැහැ. ඉන්නනවලට ගෙවන්නේ අපිට ආවට පස්සේ දින 3ක් පස්සට දින 2ක් ඉදිරියට දාලා දින 5 ඇවරේජ් එකට. පට්ට බොරු කියන්නේ.
1: මත්සි මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ මත්සි ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති ජයසිරි වික්‍රමාරච්චි පැවසුවේ තෝර මත්සි කිලෝවක් රුපියල් 3000කටත්, තලපත් කිලෝවක් රුපියල් 2800කටත්, ඉස්සන් කිලෝවක් රුපියල් 3000කටත්, කොප්පරා කිලෝවක් 2800කටත් අලෙවි වන බවයි.
7: රුපියල් 2000යි, හොරුළු රුපියල් 1200යි, කුඹලා 1500යි, සාලි රුපියල් 750යි, ඉස්ස රුපියල් 1500 ඉඳලා 3000 වෙනකම් තියෙන ඉස්ස සයිසන්ම, කොප්පරු රුපියල් 2800යි, තලපත් 2500යි, ඉතා අධික මිලකට යන මේ දවස්වල සමහර මාල් වර්ග අඩු නිසා මිල වැඩි.
1: මේ අතර වෙළඳපොළේ එළවලු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. දබුල්ල ආර්ථික මධ්‍යස්ථාන මිල තොරතුරු අනුව තක්කාලි, කරවිල, අමුමිරිස් කිලෝවක මිල සටහන් වී ඇත්තේ රුපියල් 500ක් ලෙසයි. බීට්‍රූට්, කැරට්, අර්තාපල්, ලීක්ස් ඇතුළු තවත් එළවලු කිහිපයක මිල ගණන් රුපියල් 260ත් 300ත් අතර මිලක පවතිනු ඇතේ. නීති ආධිපත්‍ය තහවුරු වීම දරාගත නොහැකි වීම හේතුවෙන් විපක්ෂ ආණ්ඩුවට චෝදනා කරමින් සිටින බව අමාත්‍ය සුනිල් හඳුන්නේති පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජාතික ශිෂ්‍ය වීර දිනයට දෙහිවලදී එක් වෙමින්.
8: දැන් ලොකුම ප්‍රශ්නේ ඒගොල්ලන්ට තියෙන මොකද්ද? නීති ආධිපත්‍ය තහවුරු වෙලා. ඒගොල්ලන්ට හිරේ යන්න වෙනවා. ඒක තමයි ඉවසන්නම බැරි. මොකද පහුගිය කාලේ ආණ්ඩුව හැදුනම විපක්ෂේ ඉඳලා ආණ්ඩුවට පැනනම නඩුවත් පනින ආණ්ඩුවට. එතකොට හිරේ යන්න ඕනේ නැහැ. ඒ ආණ්ඩුව තියෙනකන් ඒ ආණ්ඩුවේ ඉදියම නඩුව ආයෙ අනිත් ආණ්ඩුවට පයින්. එතකොට හිරේ යන්න තිබුණ නැහැ. දැන් මේ අපි ආණ්ඩුව බලයට පත් වෙලා කී දෙනෙක් ගියාද ලොක්කෝ හිරේ සුරේස් සලේව ගන්න බෑම කිව්වා. සලේට අත දෙන්නේ නැහැ කිව්වා. සලේ ගත්තොත් උද්‍යාංශ කැළඹෙයි කිව්වා. ඒක නිසා වැටෙයි කිව්වා ආණ්ඩුව. ඔය ගත්තේ මොකක් කැළඹිලා නැහැ. දැන් සලේ කැළඹිලා. අන්න ඇද. කවල හරි පොවල හරි නීතිය රටේ ක්‍රියාත්මක වෙනවා. බය වෙන්න එපා.
1: මේ අතර පළාත් සභා මැතිවරණයේ පැවති හොත් සමගී ජනබල වේගය අනිවාර්යෙන් ජයලපන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
9: හැම මැතිවරණයකටම අපි ඉදිරිපත් වෙන්නේ ප්‍රතිපත්ති ගරුක එකමුතුවකට. අපි ප්‍රවේශ වෙන සමය ප්‍රතිපත්ති වලට ගැළපෙන ආකාරයට ඒ හැමෝම එකතු වෙනවා නම් අපි සූදානම් ඒ කණ්ඩායම් හැංගීමේ වැඩ කටයුතු කරන්න. වැදගත්ම දේ තමයි අපි ප්‍රතිපත්ති මතයි එකතු වෙන්නේ. එහෙම නැතුව තනතුරු සූදුවක් ඉදිරියට ගෙන යන්නට අපි කිසිසේත්
1: හිටපු මාත්‍ය රාජිත සේනාරත් සඳහන් කළේ ආණ්ඩුව දිගින් දිගටම ගොවීන් අපහසුතාවයට ලක් කරමින් සිටින බවයි.
10: මේ වෙලාවේ මූලිකම ප්‍රශ්න වෙලා තියෙන වීවර සහතික මිල. ඔය ලාල්කාන්ත ඔයක නාමල් කරුණාරත් තමයි ඇති වෙනකන් වී කරල් කකා කිව්වේ මේකට වීවලට සහතික මිල 150ක් කරන්න ඕනේ. මේ 2023-24. 2023-24 ජීවන වියදමට අනුව 150ක් නම් අද කීයක් දෙන්න ඕනද? අද 175ක් දෙන්න ඕනේ. දැන් දෙන්න කීයද? 120යි. මේ ඩඩ්ලි ඇතුළු මේ වී ව්‍යාපාරිකයන් තමයි මේ හදලා දෙන්නේ. ඒතකොට වී 120යි කිව්වාම මේගොල්ලෝ 125ක් දෙනවා. මේගොල්ලෝ නිකන් හරි කිව්වනම් 150ක් කියලා මේ මිනිසුන්ට සිද්ධ වෙනවා 140කට 150කට මේ වී ගන්න. ඒතකොට කාටද ප්‍රතිලාභේ? ගොවීන්ට.
1: මහා පරිමාණ වී මිලදී ගැනීමේ ක්‍රියාවලියකට රජය අවධානය යොමු වී ඇති බවයි වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ.
11: ඇත්ත ප්‍රශ්නකුත් තියෙනවා අපේ රටේ. මහා මෝල් හිමියෝ තමන්ගේ බිස්නස් එක තමයි කරන්නේ. හැබැයි ඒ බිස්නස් එක ඇතුලේ පාරිභෝගිකයන් සූරාකෑමකුත් කරනවා. හැබැයි ඒක නවත්තන්න ඕන රජයක් හැටියට. ඒක නවත්තන්න තමයි අපිට අපේ රටේ කීරි සම්බා පරිභෝජනය 8%, 10% තිබිච්ච එක සාමාන්‍ය 12% දක්වා ඉහළ ගිහිල්ලා කියලා කියන්නේ. උත්සවවලට, කඩවලට ඔහොම එනවනේ. ඒ නිසා ඒගොල්ලෝ කීරි සම්බා මාකට් එක දැන් අල්ලලා තියෙනවා. අල්ලලා තියෙන කියන්නේ කීරි සම්බා ටික තියන් ඉන්නවා. නාඩු දෙන්නේ කීරි ගත්තොත්. කීරි දෙන්නේ 380ට විකුණන. හැබැයි බිල ගහලා තියෙන 208යි කියලා. ඊටු සල්ලි අතින් අරගෙන තමයි මේ බිස්නස් එක කරන්නේ. හැබැයි මේක තව බොහෝ දුර යන්න බෑ. අපි බැටලීම් කරනවා, අත්අඩංගුවට ගන්නවා, අපි නඩු දානවා, එහෙම කරනවා. හැබැයි ඒකට උත්තරයක් ලෙස ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. මහා පරිමාණ වී මිල දෙ ගැනීමේ ක්‍රියාවලියකට යන්න ඕනේ. තරගකාරී ලෙස වෙළඳපළ තුළ වීඅලේ මණ්ඩලය වගේම දැවැන්ත වී මිල දෙ ගැනීමේ ක්‍රියාවලියකට සම්බන්ධ වෙන්න ඕනේ.
1: උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට මහනුවර දක්වා කොටස ඉදිකිරීම මෙම වසර තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ ජාතික ගුණනැගිලි පරීක්ෂණ සංවිධාන නිර්දේශ අනුව මේ වන විටත් ඉදිකිරීම් සිදුවන බවයි. ඒ පහසු කටයුත්තක් නොවන අතර පාර්ශ්ව කිහිපයක් ඒ සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ ලේකම් කසුන් චාමර පැවසුවේ දෙපාර්තමේන්තුවේ විවිධ ගැටලු හේතුවෙන් රඹුක්කන සිට මහනුවර දක්වා කොටසේ ඉදිකිරීම ප්‍රමාද වූ බවයි.
12: මේ වන විට රඹුක්කන සිට නානුවර දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක් නැගීලා තියෙනවා. අපිට දැනගන්න ලැබෙන ආරංචිය අනුව එම ස්ථානවලත් මේ වන විට පිළිසකර කිරීම කටයුතු සිද්ධ වෙනවා. මේ කටයුතු ඇත්ත වශයෙන්ම මීට පෙර තමයි සිද්ධ කරන්න තිබ්බේ. නමුත් යම් යම් හේතු කාරණා මත ප්‍රමාද වුණා. අපි බලාපොරොත්තු වෙනවා ස්ථාන කිහිපයක් තියෙන මේ ස්ථානත් කඩිනමින්ම පිළිසකර කිරීම කටයුතු සිද්ධ කරලා අදාළ දුම්රිය ධාවන කටයුතු කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙයි කියලා. ඒ වගේම දිට්ඨ නිසා හානියට පත් වෙච්ච තවත් මාර්ගයක් තමයි තලේමන්නාරම් මාර්ගය. තලේමන්නාරම් මාර්ගය මීට සති කිහිපයකට පෙර තමයි පිළිසකර කිරීම කටයුතු අවසන් කරලා තිබ්බේ. නමුත් ඒ මාර්ගය තාමත් දුම්රියක් ධාවනය කිරීමට කටයුතු කරලා නැහැ. දෙපාර්තමේන්තුවේ යම් යම් හේතුන් මත දුම්රිය ධාවනය අඩාල වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වගේ විවිධ නිලධාරීන්වත් දැනුවත් කරලා අදාළ කටයුතු යථාවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
1: දිට්ටුව සුලුකුණාටෙන් පසු මාර්ගයට දැඩි හානි වීම හේතුවෙන් ඇනහිට තිබූ බදුල්ල සිට නානුවේ දක්වා දුම්රිය ධාවනය ඊ ආරම්භ කරනු ලැබුවා. අම්පාර මහරෝහලේ බෞද්ධ චිකිත්සකවරියගේ මරණයට සම්බන්ධයි සැක කෙරෙන ඇයගේ පෙම්වතාට විදේශ ගමන් තහනමක් පනව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලර් පවසනවා. ඒ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි ඔහු පැවසුවේ. සැකකරු පිළිබඳව සෙවීමට පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක අතර ඒ සඳහා යොදවා ඇති විමර්ශන කණ්ඩායම් ගණන තුනක්. අම්පාර මහරෝහලේ බෞද්ධ චිකිත්සකවරියගේ මරණය ගෙල සිරවීමකේ සිදු මරණයක් බවට විමර්ශ නිලධාරීන් සැකපල කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මියගේ කාන්තාවගේ සිරුරෙන් ලබාගත් රුධිර සාම්පල රජ රස පරීක්ෂකවරයා වෙත මේ වන විට යොමු කර ඇති බවයි. පොලිසිය පැවසුවේ සැකකරු මෙම තරුණී ඉදිරියේ වෙනත් නමකින් පෙනී සිට ඇති බවයි. සැකකරු ව්‍යාජ කොණ්ඩයක් පැළඳ සිය සත්‍ය පෙනුම වසන් කරගෙන සිට ඇති අතර ඔහුට තරුණයන් රැසක් සමග සම්බන්ධතා පැවති බවත් කාන්තාවන් රවටා මුදල් ලබා ගැනීමේ සිද්ධි රැසකට මොහු සම්බන්ධ බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. සැකකරු ඩෙරිව ගම්පහ අලුත්කඩේ තිස්සමහරාම සහ පාදුක් ගැන මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවතින බවද පොලිසිය ප්‍රකාශ කළා. සැකකරු 43 හැවිරිදි තිතුරුපියේ. සිද්ධිය පිළිබඳව නුවරඑළිය කොට්ටාසේ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකයි. මහරගම අපේක්ෂා රෝහලේ දිනපතා ලබා දෙන තැඹිලි දාන අවලංගු කිරීමට එම රෝහලේ පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ පාලකින් සහ විධිමත් භාවයකින් තොරව තැඹිලි ලබා දීම හේතුවෙන් රෝගීන් මෙන්ම පාලනාධිකාරිය අපහසුතාවයට පත්වීම හේතුවෙන් අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික සඳහන් කළේ කිසිදු අවසරයකින් තොරව බාහිර පිරිසකගේ සහභාගීත්වයෙන් දිනපතා තැඹිලිගෙඩි 10,000-1,500 අතර ප්‍රමාණයක් රෝගීන් වෙත ලබා දීම සිදු කළ බවයි. දැඩි ලෙස රෝගාතුරූ පුද්ගලයන්ට මෙන්ම අධික වැසි සහිත දිනවලදී පවා පාලනයකින් තොරව තැඹිලි වතුර ලබා දීම ගැටලු සහගත තත්ත්වයක් වූ බැවින් එම වැඩසටහන් අතර කිරීමට පියවරගත් බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. මහරගම අපේක්ෂා රෝහල සඳහා දිනකට අවශ්‍ය වන්නේ තැඹිලි ගෙඩි 100-200 අතර ප්‍රමාණයක්. එම ප්‍රමාණය පරිත්‍යාගශීලීන්ට ආහාර ඇනුම් නිලධාරීවරයා හරහා රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙට ලබා දිය හැකි බවයි රෝහල් අධ්‍යක්ෂ සම්පත් ඉන්දික පැවසුවේ. අමෙරිකා ඉරාන සාකච්ඡා සඳහා සහභාගී වීම සඳහා අමෙරිකානු උපජනාධිපති ජේ.ඩී. වැන්ස් ස්විට්සර්ලන්තයේ වෙත පැමිණ තිබෙනවා. ඉරානය නියෝජනය කරමින් පැමිණ ඇත්තේ ඉරාන කතානායක මොහොමඩ් බගර් ගලිපාෆ් සහ එරට විදේශ අමාත්‍ය අබ්බාස් අක්රාච්චි. පාකිස්තානයේ මැදිහත්වීමෙන් ස්විට්සර්ලන්තයේදී සාකච්ඡා ආරම්භ වීමට නියමිතයි. අමෙරිකානු උපජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ න්‍යෂ්ටික ගැටලු සහ ලෙබනන සටන් විරාම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවලදී අවධානය යොමු කරන බවයි. මෙ අතර ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පළ කරමින් ඉරාන හමුදා විසින් ඒ යළි හෝමු සමුද්‍ර සන්ධිය වසා දමනු ලැබුවා. අමෙරිකාව සහ ඉරාන අතර සාම ගිවිසුමේ පළමු වගන්ති වූයේ අමෙරිකාව හෝ එහි පාර්ශ්වකරුවන් කිසිවෙක් ලෙබනනය ඇතුළු කලාපයේ සටන් බිම් සඳහා කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන බවට එකඟ වීමයි. ඒ නොතකමින් ඊශ්‍රායලයේ දකුණු දිග ලෙබනනයට ප්‍රහාර එල්ල කළා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කළේ සිය රටේ ආරක්ෂා පදනම් කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ අයිතිය තම රට සතුවන බවයි. ප්‍රහාර හේතුවෙන් දකුණු ලෙබනනයේ මියගිය සංඛ්‍යාව 47. මේ අතර අමෙරිකාව සඳහන් කළේ හෝමු සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට කිසිදු බාධාවක් එල්ල වී නොමැති බවයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාම ඉල්ලාස්වීමේ සූදානමක් පවතින බව බ්‍රිතාන්‍ය ඔබ්සර්වර් පුවත්පත උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසනවා. එම පුවත්පත පැවසුවේ කීර් ස්ටාම ලබන සඳුදා ඉල්ලාස්වීමට නියමිත බවයි. ජ්‍යෙෂ්ඨ කම්කරු නායකින් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් අපේක්ෂාවෙන් සිටින බවද එම පුවත් සේවය ප්‍රකාශ කළා. කීර් ස්ටාම ඉල්ලාස්වීමෙන් අනතුරුව අතුරු මැතිවරණයක් පවත්වා ජයග්‍රහණය කිරීමට ප්‍රතිවාදී ඇන්ඩි බර්හැම් බලා සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ස්ටාම 2024 කම්කරු පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කරනු ලැබුවා. බ්‍රිතාන්‍ය ආර්ථිකය මූලික කරගනිමින් අග්‍රාමාත්‍ය කීර් ස්ටාමට බොහෝ පෙරසක් චෝදනා එල්ල කරමින් පසුවනවා. තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඉන්දිය ඒ කණ්ඩායම අතර අවසන් මහා තරගය මේ වන විට ක්‍රියාත්මකයි. කාසිය වාසී දිනගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඉන්දිය ඒ කණ්ඩායම පන්දු අර 28ක් අවසානයේ කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 221. වෛභව් සූර්යවංශී වේගවත් ලකුණු 94ක් රැස් කළේ පන්දු 20

0: සවස 6:30ට එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
1: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: එක පැත්තකින් බලය අනිත් පැත්තෙන් අසාධාරණය. තමන්ගේ මිනිස්සු වෙනුවෙන් මේ හැම දෙයටම විරුද්ධව සටන් කරන්නේ එක මිනිසෙක්.
2: ඕම් ධනුෂ් මේන් කැරක්ටර් කරන මූවී එකේ ටීසර් එක රිලීස් වෙලා තියෙනවා. මේක යා මේන් කැරක්ටර් කරන 55 වෙනි මූවී එක.
3: ළමයා, මර ගන්න නෑ තරම් විශ්.
4: 5 මන්ද සර්.
1: ධනුෂ් විතරක් නෙවෙයි, මමෝටි, සායි පල්ලවි, ශ්‍රී ලීලා වගේ අයත් මේ ෆිල්ම් එක ඇක්ට් කරනවා.
4: අන්නා මලයාරිකා!
2: අමරන් ෆිල්ම් එකෙන් ගොඩක් දෙනෙගේ අවධානය දිනාගත්ත රාජ්කුමාර් පෙරේසාමි තමයි මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ.
1: ට්‍රූ ස්ටෝරිස් ගැන රිසර්ච් එකක් කළා තමයි එයාලා ෆිල්ම් එක හදලා තියෙන්නේ.
2: එක පැත්තකින් ධනුෂ්, අනිත් පැත්තෙන් මමූති ඉන්න නිසා මේ අවුරුදු දකුණු ඉන්දියාවේ ලොකුම අවධානය දිනාගන්න ෆිල්ම් එක ඕම් වෙයි කියලා තමයි අපිට හිතෙන්නේ.
0: Talk of the Town.

0: සීත සතියන්තය
1: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
2: මගේ තාත්ත මට සල්ලි හම්බ කරන්න නෙමෙයි පුරුදු කරේ. එයා මට පුරුදු කරේ මිනිස්සු හම්බ කරන්න.
1: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
2: ගමේ මිනිස්සු පවා මගේ තාත්තගේ නමටත් වඳින තරමටම අපේ තාත්ත හම්බ කරේ මිනිස්සු. මම ලෝචනයි සරින්දි.
1: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
0: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
3: Happy Father's Day from Siyata FM.

ලස්සන සිංදු ගොඩාක් එක දිගට ඇහෙනකොට හිත මෙතනම තියාගන්න හිතනවා නේද? සියතම හිත තියාගෙන ඉන්න එක හොඳයි. ඉතින් ලස්සන සිංදු ගොඩාක් ඇහෙන මේ වෙලාවේ මට මැසේජ් එකක් එවන්න කියලා මං කියන ඔන්න මේ විදිහට 0711982894 කියන අපේ WhatsApp නම්බර් එකට එවන්න මැසේජ් එකක්. හවස 4 වෙනකන් සිංදු දෙන්න මාෂි ලෑස්ති වෙලා ඉන්නේ.

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් එය ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් අම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
3: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
2: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
3: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
2: ඉස්සර

0: වගේ පොඩ්ඩක් මේ දවස්වල ගම්මට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි. බයිරහා චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 230යි. 7up ඉතිරිය රුපියල් 125යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 215යි. කාගිල්ස් ෆුඩ් සිටි
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.11 8 32 1000. NIBM The City University, The place to be.
4: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
5: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තොරන්නේ නෑනේ, කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60,000ක් දුවනවානේ. ආන් එන්ජින් අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනෙනු. අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.11 2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
6: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් අදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්නය එක
7: ලයිට් වාටර් ෆෝන්
6: විලට සහනය මෙන්න
8: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0.11 7 38 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
9: මතකද ASTH බල.

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 0.71 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: තිස්ස රජුනි, ඇයි ඔබ මේ සතුටින් යන්නේ? කවුද ඔබේ දුම් ඊතල සොරාද ගත්තේ?
2: ඔයාගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
7: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 වට්ස්ඇප් කරන්න.
8: ත්‍රිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
9: ලස්සන ගැන වැඩියම වද වෙන්න
10: ඕනේ.
9: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
10: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
9: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරද්ද
11: තියෙන්නේ. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
12: සියතා

0: था टॉप स्टोरी।
1: උසස් පෙළ කල් දමන්නේ කරන ඉල්ලීමට ඉසුරුපායන් ප්‍රතිචාර. උසස් පෙළ විභාගයේ කල් දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ කලින් සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාගය අගෝස්තු මාස 10 වනදා ආරම්භ වන බවයි. විභාගය සදා සූදානම් වීමට අවශ්‍ය කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඒ කල් දමන ලෙස පාර්ශ්ව කිහිපයක් විසින් ඉල්ලීම් කරනු ලැබුවා. ජාතික අධ්‍යාපන ආයතනයේ විසින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශ අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට අවශ්‍ය වන දින සංඛ්‍යාව 300ක්. මෙම වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඉගෙනීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට අගෝස්තු 7 වනදා දක්වා පාසල් පැවැත්වෙන දිනකරන 343ක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. යනු විභාගයේ සදා සූදානම් වීමට නියමිත කාලය ලැබී ඇති බැවින් අදාළ විභාගයේ පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද අමාත්‍යාංශය ප්‍රකාශ කළා. දැන් ක්‍රීඩා පුවත. තුන්කොට ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගයේ පළවෙනි පන්දුර පහර දෙන ඉන්දියේ කණ්ඩායම පන්දු 39ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 283ක් රැස් කරගෙන සිටිනවා. නොදෙවි පන්දුර පහර දෙන නායක තිලක් වර්මා ලකුණු 66යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෛභව සූර්යවංශී පන්දු 29කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 97ක්. ඊට ආයේ පහර 8ක් සහ 4 පහර 10ක් ඇතුළත්. තරගයේ දැන් පැවැත්වෙන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: එත සත්‍යන්තය.
1: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
2: අම්මා පියදාලකිය තවසින්දා මගේ සියලුම වගකීම් තාත්තගේම ජීවිතේ කරගෙන මාව පරිස්සමෙන් ආදරෙන් බලාගත්තා.
1: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
2: මතුමුතු හැම ආත්මිකම මගේ අප්පච්චි වෙලා ඉපදෙන්න. ඒ හැම ආත්මිකම මම ඔබට ණය ගැතිය අප්පච්චි.
1: මේ දුම්බරින් අයිෂා ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
3: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
4: Happy Father's Day from Siyata FM.

සියත සතියන්තය ආගෙන ඉන්න අතරතුරේදී මේ පැත්තට මැසේජ සෙවන්න කියලා මම මතක් කරන්නේ නේද? ඉතින් බලමු මේ වෙලාවේ කවුද ඉන්නේ කියලා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා චරිත් අජන්ත ඔන්න මැසේජස් එවලා තිනවා. චරිතුයි අජන්තයි තමයි මේ වෙලාවේ අහගෙන ඉන්නේ. ගම මතු ගම කියලා තොන්න මැසේජ් එකේ තියෙනවා. ඉතින් ඔන්න මේ සින්දුවට එකතු කරගන්න. ඒ වගේම අපිත් මේ වෙලාවේ සියත අහගෙන ඉන්නේ. අද දවසේ වැඩිපුරම තාත්තා මතක් වෙනවා. එහෙම මැසේජ් එකක් ඔන්න මට ඇවිල්ලා තියෙනවා. මැසේජ් එක එවලා තියෙන්නේ ධනුෂිකා. ඉතින් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩාක් ආදරය කරන තාත්තවයි, ගෙදර හැමෝමවයි අනිවාර්යෙන්ම එකතු කරගන්න. ඒ වගේම අපිව මේ වෙලාවේ සද්දිට අහගෙන ඉන්නවා චන්ද්‍රා මල් දෙනිය. ලස්සන සින්දුවක් ඕනි කියලා තියෙනවා. මේ හෙන සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න චන්ද්‍රා. ඉතින් අහගෙන ඉන්න අතරතුරේ මැසේජ් එකක් එවන්න හිතෙනවා නම් ගන්න ෆෝන් එක අතට ටයිප් කරන්න. මැසේජ් එකක් 0711 982 2 4ට.

0: ਤੇ ਕਿਉਂ ਹਮਾ ਬਾਰਾ ਤੇ ਤੁਮ ਪੈਨ ਤੇ ਹਨ ਵਾਦਾ
1: ਤੀਨ ਸਾਲੀ ਨੇ ਬਸ ਨਹੀਂ ਰੁਪਿਆ 100ਕ ਬੈਂ ਕਰਾ ਰੁਪਿਆ ਹਟਾਈ ਵਾਲੇ ਆਮ ਹੁਰਗਾਂ ਕਰ
2: ਐ ਮੁੱਟੀ ਲਾਲ ਬੰਨਵਾ ਦੇ ਮੁੱਟੀ ਡੰਮਟ ਆਪਿ ਕਲਬਲ ਵੈਨੇ ਨੇ ਇਹਨ ਓਯਾ ਗੁਰੂਵਾਨ ਨਾਲ ਓਲੂਆ ਲਾਲ ਬਰਾਂਕੋ
3: ਮੇ ਪਤਕਰੀਮ ਤਾਉਦਟ ਸਿੱਧ ਵੈ ਨੈਤਾਂ ਅਪਿਟ ਸਿੱਧ ਵੈ ਵਿਸ਼ਵਾਸ ਵੰਗ ਯੋਜਨਾਵਾ ਰਾਜੇਟ ਵਿਰੁੱਧਵ ਅਰਗਨੇਨ
4: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද
5: එනිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා
6: පුළුවන් නම් මේ බලාසභාවේ තියලා බලන්න කියන්න කොට
7: ශක්තියක් දිනවා අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්න
8: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස
4: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද O-level A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0711 327 777 Global University Partners, Number 221, Dharmapala Mawata Kolamba 7.
10: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා
11: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM the city university සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධිය කරගන්න අදම අමතන්න 011 732 1000 NIBM the city university the place to be
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011 221 200 Fitch rating A- LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි

0: නුන සුදු කොටි ගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතර hot and spicy with සුදු කොටි
1: ගොඩක් ආදරේ

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස

0: මගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
2: ජපානේ ඔකිනාවල කියනවානේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Resting.
2: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
1: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: ආවරණය
5: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා. තැගි වැඩි වෙලා.
1: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: ප්‍රයිම් රෙසිඩෙන්සිස් විතින් ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේ

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
2: නෑනේ අරේ වා
0: සින්දු සියතය.
4: ගියක් සැපයි දවලේ.
2: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

මාෂි මටත් දෙන්නකු ලස්සන සින්දුවක්. ඔන්න ඔය විදිහට මැසේජස් ගොඩාක් මේ වෙලාවේ ඇවිල්ලා තියෙනවා. ඉතින් බලමු කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මොරගහ හේනෙන් හන්සි. ඔන්න මැසේජ් එකක් එවලා තියෙනවා. හයි හන්සි, කොහමද? හොඳින් ඉන්නව නේද ඔයා? මේ සින්දුවට ගොඩක් ආදරේ, මම ඔයාව එකතු කරගන්නම්. එතකොට අපිටත් දෙන්න සින්දුවක්. මේ වෙලාවේ මාත් සියත අහගෙන ඉන්නේ කියලා මැසේජ් එක එවලා තියෙන්නේ බානුක පසින්දුව. බණ්ඩාරවල ඉඳලා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. ඉතින් බානුක, මේ හැන සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න. දිගටම අහගෙන ඉන්න.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: SLT Mobitel Pure TV, Nilavi Kashaka. CDB Bank 13.75%
4: දක්වා සුපිරි පොලියක් අමතන්න 0.115 411 411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
5: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
5: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
5: රැයක් පුරා විඳින පැයක්.
8: රැදායයි ගීතායයි
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට සියත අහන්න.
9: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
10: දැන්ම දරුවගේ 9යි 10යි 0.714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: ප්‍රශ්න 4යි රුපියල් 5000.
11: සියත පොකට් මනි.

0: यह था टॉप स्टोरी
1: ඉරානය ඇමරිකාවට යළි අනතුරු අඟවයි. ඉරානය සමග එකඟ වූ අවබෝධතා ගිවිසුමට ඇමරිකානු රජය අවනතරවන්නේ නම් ප්‍රතිවිපාකවලට මුහුණ දිය යුතු බව ඉරානය අනතුරු අඟවනවා. ඉරානයේ උත්තරීතර නායක මුජ්තබා කමේනිගේ උපදේශක මොහමඩ් මොක්බාර් මේ බව ප්‍රකාශ කළේ සිය එක්ස්කින මොස්සේ සටහනක් තබමින්. ඇමරිකාව සිය එකඟතාවයන් ක්‍රියාත්මක නොකළහොත් ඉරානය හේතු රහිතව කඩදාසි ගිවිසුම පමණක් පිළි නොගන්නා බවයි මොක්බාර් පැවසුවේ. පකිස්තාන ක්‍රමාතය ෂබාස් ෂරිෆ් සහ එරට හමුදා ප්‍රධානි අසිම් මුනීර් මෙවන විට ස්විට්සර්ලන්තයට පැමිණ තිබෙනවා. ඒ පාකිස්තානයේ මැදිහත්වීමෙන් ඇමරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වීමටයි. ඇමරිකාව නියෝජනය කරමින් උපජනාධිපති ජේඩී බෑන්ස් ස්විට්සර්ලන්තය වෙත පැමිණියා. ඉරානය නියෝජනය කරමින් පැමිණ ඇත්තේ ඉරාන කතානායක මොහමඩ් බාගර් ගලිබාෆ් සහ එරට විදේශ මාධ්‍ය අබ්බාස් අරච්චේ. දැන් ක්‍රීඩා පුවතක්. තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගයේ පළමෙන් පන්දුවර පහර දුන් ඉන්දිය ඒ කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේ කඩුලු 9ක් තෙවී ලකුණු 377ක් රැස් කළා. වේගවත් හිනමක් ක්‍රීඩා කළ වෛභව සූර්යවංශී පන්දු 29කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 97ක්. ඊට 6 පහර 8ක් සහ 4 පහර 10ක් ඇතුළත්. තරගයේ පැවැත්වෙන්නේ රන් කිරිතඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB

0: වීරය.
1: තාත්තා කිව්ව අපිට ලේසියෙන්ම දෙන්න පුළුවන් දේ තමයි හිනාව. එයාට ඔයා හිනාව දුන්නට ඔයා බලාපොරොත්තු වෙන්න එපා. එයා අපව ඔයත් එක්ක හිනාවේ කියලා.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මගේ තාත්තා තරම් ඉවසීම පුහුණු කරපු මිනිස්සෙක් මම දැකලා නැහැ. ප්‍රශ්න ජීවිතේට එද්දී මට දරා ගන්න කියලා දුන්න මිනිස්සෙක් වෙන මම දැකලා නැහැ. මට අසීමිතව එයා ආදරේ කරා.
0: මේ වාග්යා ඉදිරිසිංහ හෝමාගමෙන් ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
3: Happy Father's Day from Siyata FM.

හවසකම ඔබ දැක මම් මුලාවේ. එහෙම කෙනෙක් ඉන්නවද ඔබේ ජීවිතේ? සමහර ආදරණීයන් අපි දැක්කම අපේ හිත වෙනමම තැනකට අරගෙන යනවා නේද? සමහර විට මේ වගේ ලස්සන සින්දුවක් ඇහෙනකොට පරණ මතක ආය ආය මතක් වෙන්නත් පුළුවන්. හරි, පරණ මතක අලුත් කරන ගමන් එවන්න මැසේජ් එකක් 0711 982294.

0: අසක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියෙන් අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න කෙවන්න දිනන්න.
2: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
3: හයි මම ෂේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 8 2 0 7 1 2 7 1 7
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
8: Platina 100 Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින්. Platina 100 හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited within.
9: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 8 32 1000 NIBM The City University The place to be
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
11: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
12: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
13: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
15: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
17: සියත පොකට් මනි.
18: අනුග්‍රහය.
19: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
16: සියත සතියන්තේ

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්සර

0: මේ දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 WhatsApp කරන්න.
1: කමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතු වලට වැඩිපොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
3: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
4: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
7: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලයේ
8: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
9: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
10: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට hero deluxe 100 motorcycle එකක්. බොරු තරන්නේ නෑනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නෑ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නෑනේ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එකට නම් යන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.11 2007000ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
1: කමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතු වලට වැඩිපොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
11: මතකද ඒස් දිහා බලාගෙන ආදරේ කියපු දවස?
12: කාටත් හොරෙන්

ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: ஆச்சி அப்பாச்சி, ඔය පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස.

0: වගේ පොඩ්ඩක් මේ දවස්වල ගම්මට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
4: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0.115411411. නැතහොත් ළඟම ඇති CDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
8: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
5: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0.115411411. නැතහොත් ළඟම ඇති CDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
10: ලස්සන ගැන වැඩියම වද වෙන්න
11: ඕනේ.
10: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
11: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
10: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරද්ද
12: ලා මකලෝ සහ ලාවට

0: क्या था टॉप स्टोरी।
1: දෙසති අකින් ඩෙංගු රෝගීන් වර්තාවී මඩුවනුව තැයි පුරෝ කතර. ඩෙංගු රෝගීන් වර්තාවීමේ අඩුවක් දක ගැනීමට තවත් දෙසතියක පමණ කාලයක් ගතවනු ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්. ගතම සතියේ දිවෙන පුරා ක්‍රියාත්මක වූ ඩෙංගු මර්ධන වැඩසටහන්වල ප්‍රතිඵල දක ගැනීමට දෙසතියක් පමණ ගතවනු ඇති බවයි ඔහු පැවසුවේ.
2: ප්‍රදේශීය ජනතාව රටේ ජනතාව ගැන හිතලා මේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විශේෂයෙන් බලලා ඇහැට ගැටෙන ඒවා විතරක් නෙවෙයි, අපි දන්නවා අපිට ඇහැට නොගැටෙන තැන්වලත් මදුරුවා බෝ වෙනවා. ඒක හොඳට මතක තබා ගත යුතු වෙනවා. ඒ නිසා මේ සියල්ලක්ම ඉවත් කරලා වතුර එකසු වෙන්නේ නැති විදියකට ඒවා අසොරලා තියලා එහෙම නැත්නම් ඒවා සම්පූර්ණයෙන් ඉවත් කරලා මේ මදුරුවා බෝ වෙන එක වළක්වා ගත යුතු වෙනවා.
1: වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,037ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 28ක්. දැන් ක්‍රීඩා පුවතක්. තුන්කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දිය ඒ කණ්ඩායමට එරෙහි අවසන් මහා තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 278 ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දු 6යි පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් දෙවි ලකුණු 46ක් ලබා සිටියා. තරගයේ දැන් පැවැත්වෙන්නේ රන් කිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමෙන් පන්දුර පහර දුන් ඉන්දිය ඒ කණ්ඩායම නියමිත පන්දු 50 අවසානයේ කඩුලු 9ක් දෙවි ලකුණු 277ක් රැස් කළා.
0: Top story.
3: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අපේ ජීවිතේ වීරය.
1: මම ගායකෙක් වෙන දවසේ තාත්තා මගෙත් එක්ක හිටියා. චූටි කාලෙකින් තාත්තා මගෙන් ඉන්නාට ඉන්නකන් අපිට දැනුම් නැති ආගේ දැන් තමයි දැනෙන්නේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: හින්දු කොච්චර හැදුවත් කවි කොච්චර කිව්වත් තාත්තා කියන්නේ ආයේ වචන වලට පෙරලන්නේ බැරි තරම් ඒක ආදරයක්.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
3: Happy Father's Day from Siyata FM.

Siete Satiante. ඇගේ සිනහව තහනම්ලු. හැබැයි ඉතින් මගේ සිනහව නම් එහෙම තහනම් නෑ. හවස 4 වෙනකම්ම මේ සිනහව අයිති ඔබට. හරි, ඉතින් අපේ දෙන්නගේ අවසාන පැයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අවසාන පැය කියලා වෙනසක් නැහැ ඉතින් නේද? මං කොහොමත් ඔබත් එක්ක ඉන්නවා. ඔබට පුළුවන් මේ පැත්තට මැසේජ් කරන්න 0711 982 2984 කියන අපේ WhatsApp නම්බර් එකට. එවන්න මැසේජ් එකක් ආසම සින්දුවක් තියෙනවා නම් ඉල්ලගන්න මාෂිගෙන්. මාෂි ඉන්නවා හවස 4 වෙනකම්.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිසරවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: SCB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SCB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
4: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
5: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
5: Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
8: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
9: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
10: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
11: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: සියත පොකට් මනි අනුග්‍රහය.
16: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක්, 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555 6047ට වට්ස්ඇප් කරන්න.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0.1122200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: හිනාවෙන්න මෙන්න වෙලාව. ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Resting.
2: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක. සියත FM Breakfast Drive.
5: අනුග්‍රහය.
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් Honor within Honor X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: Prime Colombo.
15: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන Prime Colombo. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න.
19: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
1: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික් ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: හැට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
2: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සිට බ්‍රහස්පතින්දා දක්වා රැදහයට සේත අන්න
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
6: අල්ලි වල්ලි මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
7: නැසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
5: නෑනේ. अरे वाह
8: सिंधु
9: एक आर्टिस्ट की सिंधु डबल डबल कपल करने वेला
8: अनुग्रह
9: तिलकवर्धन
8: टेक्सटाइल्स
2: सती हंदया

0: අප්පච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: සියද පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලාගන්න.
4: හිතුවද මේක ප්ලේන් එක කියලා සැපගන්න? මේව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන්, නැත්නම් පැනපන් මුහුදට.
5: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරුවල් රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහමුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1 1 8 32 1000. NIBM The City University, The place to be.
7: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine, මුල්තැන් ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, කෙවන්න, දිනන්න.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශය.
10: ලස්සන ගැන වැඩිම වද වෙන්න
11: ඕනේ නැහැ.
10: ඕනේ නැහැ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
11: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
10: වෙනස් කරන්න ඕනේ නැහැ. මූණම අයින් කරද්දි
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
13: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
0: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.1714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනී.

උදේ 11 ඉඳලා හවස 4 වෙනකම් මාෂි ළඟට වෙලා ඉන්නවා කියලා කිව්වා මතකද? එහෙනම් ඉතින් මට දැන් ගෙදර යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මෙච්චර වෙලාවක් ඉතින් ලස්සන සින්දු අහන්න දුන්නනේ නේද? ඉතින් මේ වෙලාවේ එකතු කරගන්න ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා අනුර මැසේජ් එකක් එවලා තිනා පුස්සැල්ලාවේ ඉඳලා. අනුර කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා නේද? මේ සින්දුවට ගොඩක් ආදරෙන් මම ඔන්න ඔයාව එකතු කරගන්නවා. ඒ වගේම මටත් සින්දුවක් ඕනි කියලා ඔන්න මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. සුබදා සුබ දවසක්. අපිත් ඔයාව අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. මැසේජ් එක එවලා තියෙන්නේ ධනුෂිකවත් එකතු කරගන්නම් මේ ඇහෙන සින්දුවට. එහෙනම් අලුත් සතියක් හෙට ඉඳන් ඔන්න පටන් ගන්න. අලුත් සතියේ වැඩ ටික හොඳට කරගෙන යන්න. කිසිම තැනක නතර වෙන්න එපා. දවස් ටික වේගෙන් ඉස්සරහට යනවා. හැබැයි ඉතින් අපි නතර වෙලා ඉඳලා හරියන්නේ නැහැ නේද? එහෙනම් අලුත් සතිය අපි ආයෙමත් මුණ ගැහෙනකන් අදට ගිහින් එන්න. හැමදාමත් වගේ මාව මතක තියාගන්න. මම ආශී.

0: theater top story.
1: රියාන තුරු දෙකකින් දෙදෙනෙකු මරුට. කටුනායක ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ලොරි රථයක ගැටි සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ත්‍රීරෝද රථයේ රියදුරට නිින්ද යාම හේතුවෙන් මාර්ගයේ වම්පස නවතා තිබූ ලොරි රථයක ගැටි අනතුර සිදුව තිබුණේ ආදාළුව මත. අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයෙකු මේගම රෝහලට ඇතුළත් කරන අතරතුරදී මිය ගියා. මේ ගොස් ඇත්තේ 39 හැවිරිදී මේගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙතර පස්සේකම ප්‍රදේශයේදී යතුරු පැදියක් ත්‍රීරෝද රථයක ගැටි අද පෙරවරුවේ අනතුරක් සිදු වුණා. අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු මියගොස් ඇත්තේ පොල්පිටිකම රෝහලට ඇතුළත් කරන අතරතුරදී මියගොස් ඇත්තේ 79 හැවිරිදී 500කම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දැන් ක්‍රීඩා පුවතක්. තුන්කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දිය ඒ කණ්ඩායමට එරෙහි අවසන් මහා තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 278 ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දු 18යි පන්දු 5ක් අවසානයේ කඩුරු 4ක් තැබී ලකුණු 137ක් ලබා සිටියා. තරගයේ දැන් පැවැත්වෙන්නේ රන්ග්‍රේදඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමෙන් පන්දුර පහර දුන් ඉන්දිය ඒ කණ්ඩායම නියමිත පන්දු 50 අවසානයේ කඩුරු 9ක් තැබී ලකුණු 277ක් රැස් කළා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අපේ ජීවිතේ වීරය.
1: තාත්තා එවකට ජාතික තරසව සභාවේ රැකියාවක් කරේ. තාත්තා පාන්දර පහ වගේ වෙලාවල් වලදී එනවා. ඉතින් ඒ වෙලාවටත් තාත්තා ගෙදර ඇවිල්ලා මාව ඉස්කෝලෙත් දානවා.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: මගේ තාත්තා තාමත් දරුණු ලෙඩ රෝග දෙකකට මුහුණ දුන්නා. මට නම් හිතාගන්නත් බෑ මට ඒ මට්ටමට ආත්ම ශක්තිය තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මමත් කවදා හරි දවසක තාත්තා වගේ කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: මේ සංගීත වේදී යසස්මත ගෙදර ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරු සරුව.
2: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
3: Happy Father's Day from Siyata FM.

ඉතින් කොහොමද හවස හතර පහ වෙලා විනාඩි 9යි දැන් වෙලාව. අද ලෝක පියවරුන්ගේ දිනය. ඒ කියන්නේ ඉතින් දැන් ගුමුණාටත් වඩා දන්නවනේ. හැබැයි දන්නවද? දරුවෝ තමයි තාත්තලව හදන්නේ. මම Facebook එකේ එහෙම දැක්කේ. මගේ යාළුවෙගේ වෝල් එක තමයි එහෙම තිබ්බේ. චාමරු ගුරුගේ. එයාගේ Facebook එකේ දාලා තිබ්බ හරි ලස්සනයි ඒක. තාත්තා කියන අකුරු ටිකේ ඉස්පිලි පාපිලි ඇලපිලි වලට පුංචි දරුවෝ දාලා එයා දාලා තිබ්බා. කොහොමද? තාත්තලව හදන්නේ දරුවෝ. ඇත්තනේ. අපි තාත්තා කෙනෙක් උනේ දරුවෝ හන්දනේ නේද? ලෝකේ ලස්සන කරන්නේ මේ ආදරණීය බැඳීම්. ඉතින් අපේ තාත්තට වගේම තාත්තෙක්ව අපිව තාත්තෙක් බවට පත් කරපු දරුවන්ටත් අපි අද දවසේදී ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ බැඳීම හරි සුන්දර එකක්. ඉන්න හවස 6:00 වෙනකන් මාත් එක්ක 0711 98 2 98 4ට WhatsApp message එකකුත් දාන්න.

0: ഡെങ്കു മാരകമായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ദഹാ മിനിസാ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ്ഡ അപ്പ പരിസരയെ തിബിയയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരയെ സിറ്റിന്നെ വർഗദേക്കിഡിസ് ഈജിപ്തായി സഹ ഇഡിസ് എൽബോപിക്ടസ് ചന മധുരു വർഗദേക്കി. ഡെങ്കു വൈറസ് കാണ്ഡ ഹത്തറക് തീയണ എക്ക ദക്ക തുണ സഹ ഹത്തറ എനിസ അപ്പട്ട് ജീവിതകാലയ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വത്താവാക് വെളതിയ ഹെക്ക.
0: ഡെങ്കു മാരകമായി.
2: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
3: දීනේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩ. ආම හොරගම් කරා.
4: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. එහෙනම් ඔයා පුළුවන් නම් ඔළුව දාලා බලන්නකෝ.
5: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන එන්න.
2: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
6: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
7: පුළුවන් නම් මේ පලාසවාව තියලා බලන්න කියන්නේ කොහොමද?
8: ශක්තියක් තියනවා අපිට බලය දෙන්න අපි ප්‍රදර්ශන පෙන්වන්න.
9: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
2: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: commercial bank එකේ ඔබේ ස්ථාවර තැන්පත් වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පත්ක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරම්භන්න.
11: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123747. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
12: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆොටසර්වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 325යි, රේණුකා පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 320යි, ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරි රුපියල් 190යි, ලයිසෝල් ෆ්ලෝරල් ඩිස්ඉන්ෆෙක්ටන් ඉතිරි රුපියල් 175යි. කාගිල්ස් ෆොටසර්වෙ
13: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
14: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගල් හෝ බලය ලබ් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
15: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
16: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: නුන ගසුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට වට්ස්ඇප් කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
6: සියත පොකට් මනි අනුග්‍රහය
7: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක

අවස හතර පහවෙලා විනාඩි 31යි. උමංග මට මැසේජ් එකක් එවලා තියෙනවා. ඒ වගේම දිල්ෂානෙත් ඉන්නවා කියලා තියෙනවා. යා හුඟක් ආදරෙකන්න. අපි වහගෙන මේ වෙලාවේ නම් අද ෆාදර්ස් ඩේ හින්දා බබාලා දෙන්නත් එක්ක කෝල් ෆේස් එක පැත්තට එන ගමන් කියලා තමයි තියෙන්නේ. 0711 98 2 98 4ට ඔයත් WhatsApp මැසේජ් එකක් එවන්න මේ වෙලාවේ මොකද කරන්න කියලා.

0: පාච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවලට වැඩිපොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද ඔබේ ආයෝජනය ආරඹන්න.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩු මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 217යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි. සුදු කැකුළු සම්බාසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. දේශීය රතු කැකුළු සම්බාසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. තිරුගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 ජුනි 19 සිට 21 දක්වා තොග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
3: ඉමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න.
5: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රැසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න කෙවන්න දිනන්න.
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනෙනවා. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.1 1 2 7000ට කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

පැයක් ගත වුණා දැනුනේවත් නෑ නේද? හවස 4:00 විනාඩි 48යි මේ වෙලාවේ මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. කවුද? නිතුකි. හයි හයි, කොහොමද? පන්නි පිටියේ ඉඳලා මැසේජ් එකක් එවලා තියෙන්නේ. 0711 982 984. හයි නිෂාන්, කොහොමද? හැම ඉරිදම ඔයාට වැඩට එන්න බැරිද කියලා අහලා තියෙනවා. ෂා, හොඳ දෙයක්. මන්නම් හරි මාසයි එකට. ඒත් කොහොම නෑනේ ඉඩක්. Thank you, thank you. බලමුනේ මොනවා හරි කරන්න බලමු කොනේද. ඉතින් ලස්සනයි සින්දු ටික කියලා තියෙනවා. නෙතුකි කතා කරන්න පුළුවන්, වට්ස්ඇප් කරන්න පුළුවන් ඔබටත්. 0711 982 984. හවස 6 මාර වෙනකන් හද නිෂාන් ඉන්නවා ඔය එක්ක.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: මගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047ට වට්ස්ඇප් කරන්න.
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රැසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111 8 32 2000. NIBM the City University, the place to be.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නීලවිකාශක.
6: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0111 5 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
7: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
8: සියද පාත්‍රේ විදහසා
9: උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනයක්. දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අදම මතන්න 0111 7 388 388. CDB රන් අය, රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
10: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss-Tech Aluminium. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. Swiss-Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
11: ලස්සන ගැන වැඩියම වද වෙන්න
12: ඕනේ.
11: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
12: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
11: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරද්දි සිද්ධියට.
13: ලා මක

0: theater top story
1: මෙරට සෞඛ්‍ය පද්ධතියට තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය ලබා දීමට එක්සත් රාජධානී එකඟතාවය. මෙරට සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය ලබා දීමට එක්සත් රාජධානී එකඟතාවය පළ කර තිබෙනවා. ඒ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුනිස් සහ එක්සත් රාජධානී ශ්‍රී ලංකාවේ වෙළඳ නියෝජිත එවර්ටන්හි හැනට් සාමිවරයා අතර පැවති විශේෂ හමුවේදී මෙරට ක්‍රාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව නගා සිටුවීම සඳහා ක්‍රාත්මක වන නව්‍ය වැඩපිළිවෙල පිළිබඳවත් සෞඛ්‍ය සේවා පද්ධතිය වර්තමානයේ මුහුණ දෙන අභියෝග පිළිබඳවත් එහිදී සාකච්ඡා කෙරුණා. මෙරට සෞඛ්‍ය පද්ධතියේ සිදුවිය යුතු සංවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීමට අවශ්‍ය සහය ලබා දීමට එවර්ටන්හි හැනට් සාමිවරයා එහිදී එකඟතාව පළ කර තිබෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. තුන්කුන් එක් දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දිය ඒ කණ්ඩායමට එරෙහි අවසන් මහා තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 378 ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවර 31ක් අවසානයේ කඩුලු 6ක් තෙවි ලකුණු 218ක් ලබා සිටියා. සදිහිර සමර වික්‍රම අර්ධ ශතකයක් වාර්තා කළා. තරගය පැවැත්වෙන්නේ රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවර පහර දුන් ඉන්දිය ඒ කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේ කඩුලු 9ක් තෙවි ලකුණු 277ක් රැස් කළා. සියතමිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
0: සියතා ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අපේ ජීවිතේ වීරයා.
1: තාත්තගේ වීරත්වය කියන එක මම හිතන්නේ කාට හරි හරියටම දැනෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් වුණාන් පස්සේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: අම්මල දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට ඒ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්තා කියන පරිච්ඡේදෙම වීරත්වයෙන් පිරි කතාවක්.
2: මේ සංගීතවේදී නදීක ජයවර්ධන.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරු සරුව.
3: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
4: Happy Father's Day from Siyata FM.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: කමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: යනවහලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටලා එනවා මෙතන. තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නවා.
5: ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ, ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටික ලංකා ටයිල්ස්.
7: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
11: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
14: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: 98.4 කළුතරට සියත FM
1: කළුතරින් දිනේත්ම මට මැසේජ් එකක් කියවලා තියෙනවා. සමනේ මේ වෙලාවට යගේ තාත්තා ජගත් අල්විස් කළුතරට එනවලු කායක එලවගෙන ඔෆිස් ඉවර වෙලා. Happy Father's Day කියලා කියන්න කියලා කිව්වොනාගේ දුව දිනිත් මාත අල්විස්. එතකොට වයිෆුත් ඉන්නවා අහගෙන මේන කදල්විස් 0711 982 94 4ට වඩත් පුළුවන් ඒ වගේ වට්සප් මැසේජ් එකක් කියවන්න. අවසහයමාරට කලින් ඔබේ තාත්තව වගේ අපච්චිව සර්ප්‍රයිස් කරන්න chance එකක් කරගන්න පුළුවන් නම් අපි ඔබටත් ඒ ඉඩ දෙනවා.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියාමං අහන්නේ නෝයි.
1: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
3: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: සිට බ්‍රහස්පතින්දා දක්වා රැදහයට සේත අන්න
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨපුර වැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසම සම අඩුම මිල Cargill's Food City වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 217යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි. සුදු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 ජුනි 19 සිට 21 දක්වා තොග අවසන් වන තුරු පමණයි. හොන්දේසී සහිතයි.
6: වැඩිපොලියක් සමග උපරිම ආරක්ෂාවක් කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක් Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
7: දිමොවෙතින් අලුත් ටාට පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76844.97 කොන්දේසි සහිතයි.
8: මේ දෙකක් දාගෙන එන්නද?
9: ඇයි කන් දෙක පුරවලා කන්නද?
8: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
9: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට
10: නැසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා
8: නෑනේ. අරේ වා
11: සින්දු සියත
10: ගියත් සැපයි දවලේ.
12: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
11: අනුග්‍රහය.
10: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ.
11: Dilika Vardhana Textiles.

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: Weekend Theater
3: ජීවිත ලස්සන කරන්නේ හමුවීම්. හැබැයි සමහර හමුවීම් අපෙන් ඈතට ගියාම හිත හරියට තරව ගියා වගේ වෙනවා නේද? චන්දන මේ කියන්න හදන්නෙත් අන්න එහෙම දැනෙන තැනක ඉන්නේ නැතුව ඈතට ගියපු ඒ ආදරය ගැන. ඉතින් එහෙම කතා ඇති ඔබේ ජීවිතෙත්. මේ වගේ ඉර බැහැලා යන හවසක එහෙම කතා මතක් වෙනවත් ඇති නේද? එහෙම කතා ගැන කතා කරන තැනක් නේ හැමදාම ආදර රේඛා. ඉතින් ඒකේව කතා කරමු ඇති. අද ඉරිදවසනි හා සෙනසුරාදලුනි. ඉරිදවස ගොඩක් දේවල් මතක් වෙන වෙලාව වෙන්න ඇති නේ. එන්න මේ පැත්තට 0711982984ට WhatsApp message එකක් එවන්න. දීපිකා මග්ගොණින් මේ සින්දු ඉල්ලලා තිබ්බා. ඔන්න ඔයාට මේ සින්දුව අපේ ගානේ පුංචි තැක්කක් අහගෙන ඉන්නවා නේද? හිත හයිය කරගන්න. සමහර හමුවීම් ජීවිත කාලේ පුරාම රැඳෙන්නේ නැහැ. ලස්සන මතකෙ ඉතුරු කරලා ඈතට යනවා.

0: අම්මච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: මේ දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 011-832-1000. NIB in the City University. The place to be.
5: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 011-2200.
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
7: TB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011-415-411. නැතහොත් ලංගම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
8: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
9: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011-7388-388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
10: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සහතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: සජිත්ගෙන් විපක්ෂයේ පක්ෂවලට ආරාධනා.
2: මැතිවරණය තිබ්බොත් අපි දිනුවා.
1: උසස් පෙළ කල් නොතබන බවට ඉසුරුපායෙන් දැනුම් දීමක්. ඩෙංගු රෝගීන් 200කින් අඩුවන ලකුණු. ඉරානයෙන් යලි අනතුරු වැකේම්.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: 98.2 98.4
5: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
6: We can see that.

හයයි විනාඩි හයයි. එමනං ඉතින් මේ තමයි අපේ අන්තිම පැයභාගය හරිද? දිලිනි මට මැසේජ් එකක් කියවලා තියෙනවා. එතකොට සංකල්ප ඩුවන් අෂේන් තාරුක මෙයාලු හතර දෙනා අපි වහගෙන ඉන්නවා කියලත් තියෙනවා. එතකොට අපි යනවා නෙළුව පැත්තට. අනේ නෙළුව යන ගමන් අපි අයියෝ වහගෙන ඉන්නේ හයිවේ එකේ. දැන් නම් ටිකක් වෙලා හැබැයි. රයිට් පරිස්සමෙන් යන්න ඕනේ. එහෙනම් අවසාය අමාරු වෙනකම් මං ඉන්නවා එන්න මේ පැත්තට.

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයෙන් සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: කමර්ෂල් බැංකුව නුබේ ස්ථාවර තැන්පතුවලට වැඩිපොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරම්භන්න.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමේ. ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
6: සීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
10: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට Hero Deluxe 100 motorcycle එකක්. බොරු තරන්නේ නැහනේ. කලින්ම direct ගහපු ගමන් start. Self start නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ඒසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එකට නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.11217000 කෝල්යක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
11: This was a විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
12: සීතා.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: ඩෙංගු රෝගීන් 200කින් අඩුවන ලකුණු. ඉන්ධන සහනය ජනතාවට ලැබී නොමැති බවට චෝදනා. සජිත්ගෙන් විපක්ෂයේ පක්ෂවලට ආරාධනා. උසස් පෙළ කල් නොතබන බවට ඉසුරුපායෙන් දැනුම් දීමක්. ඉරාන ඇමරිකා සාකච්ඡා අද ස්විට්සර්ලන්තයේදී.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක් දැක ගැනීමට තවත් 200ක පමණ කාලයක් ගතවනු ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. ගත වූ සතියේ දිවයිනපුරා ක්‍රාත්මක වූ ඩෙංගු මර්ධන වැඩසටහන්වල ප්‍රතිඵල දැක ගැනීමට 200ක් පමණ ගතවනු ඇති බවයි ඔහු පැවසුවේ.
3: ප්‍රදේශීය ජනතාව රටේ ජනතාව ගැන හිතලා මේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විශේෂයෙන් බලලා ඇහැට ගැටෙන මේ විතරක් නෙවෙයි අපි දන්නවා අපිට ඇහැට නොගැටෙන තැන්වලත් මදුරුවා බෝ වෙනවා. ඒක හොඳට මතක තබා ගත යුතු වෙනවා. ඒ නිසා මේ සියල්ලක්ම ඉවත් කරලා වතුර එකසු වෙන්නේ නැති විදියකට ඒව අසොල්ලා තියලා එහෙම නැත්නම් ඒව සම්පූර්ණයෙන් ඉවත් කරලා මේ මදුරුවා බෝ වෙන එක වළක්වා ගත යුතු වෙනවා.
1: වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,037ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 28ක් වන අතර ඉන්පස් දෙනෙකු වයස අරුදු 16ට අඩුතරුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 112ක් මෙවන විට අධ්‍යවදානම් බවට ප්‍රකාශයට පත් කර ඇති බවයි. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා දීමට තවත් මාසයක් හෝ මාස එකහමාරක් ගතවනු ඇති බව රජය පවසනවා. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ ඉන්ධන මිල ගණනය කිරීම ඊට පෙර මාසයේ ඉන්ධන ආනයනය සඳහා බෑ වූ වියදමේ සාමාන්‍ය අනුව තීරණය වන බවයි. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ඉදිරි මාසයේ ඉන්ධන මිල සංශෝධනයේදී ජනතාවට ලබා දිය නොහැකි බවද අමාත්‍යවරයා පැවසුවා.
4: උදාහරණයක් හැටියට ගත්තොත් ඩීසල් වලට රුපියල් 536ක් වියදම් වෙනවා. නමුත් ඇත්තටම වෙළඳපොලේ මිල තියෙන්නේ රුපියල් 407ක්. එතකොට මේ 407ට රජයෙන් ලබා දෙන සහන ආධාරයත් එක්ක 100කට උනහම 507යි. එතකොට රුපියල් 29ක පාඩුවක් ධර්මෙන් තමයි ඒ ආයතන මේ වෙනකොට ඉන්ධන බදා හැරීම කරන්නේ. ඒතර අපි ඉදිරියේදී මෙන්න මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන තමයි මිල කිසියම් සංශෝධනයක් කරනකොට කරන්න වෙන්නේ. අපි හිතනවා මේ ලෝක වෙළඳපොලේ මිල අඩුවීම ඒ ප්‍රවණතාවේ ලාභය ඉතාමත් ඉක්මනින් පාරිභෝගිකයට ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා.
1: සෑම වසරකම ජූලි පළමුවනදා සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මෙවර ජූලි 3වනදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජයරත්න සඳහන් කළේ වර්තමානයේ සිදුවන මාසික ඉන්ධන සංශෝධනය පිළිබඳව අවධානය යොමු කරමින් එම පියවර ගැනීමට තීරණය කළ බවයි.
5: ජුලයි මාසේ පළවෙනිදාට සිදුවන වාර්ෂික බස් ගාස්තුව සාමාන්‍යයෙන් අපි මේ පාර ක්‍රියාත්මක කරන්න සැලසුම් කරන්නේ ජූලි 3වෙනිදා වගේ. ජූලි පළවෙනිදාට ක්‍රියාත්මක කරන්නේ නැහැ. මොකද මේ මාසේ අග සිදුවන ඉන්ධන පිළිබඳත් අපි අවධානය යොමු කරන ඉන්ධන මිල සූත්‍රය අනුව වැඩිම සම්බන්ධයෙන් ඒ පිළිබඳ අවධානය යොමු කරනවා. කෙසේ වෙතත් තවත් අපි සාකච්ඡා කරමින් ඉන්නවා අපේ අනිත් බස් සංගංග සහෝදර බස් සංගම් එක්ක. විශේෂයෙන්ම මේ ජූලි පළවෙනිදාද වැඩි කරන්නේ. මොකද යම් ආකාරයක ඉන්ධන මිල සංශෝධනයට ලක් වෙන්නේ නැත්නම් අපිට දිනකටත් ලෝ විශාල පාඩුවක් අපේ බස් කර්මාන්තයේ මේ වනිවට සිද්ධ වෙනවා. ඒ නිසා අපි ජූලි පළවෙනිදා බෝධුරට ගන්න ඉඩ තියෙනවා යම් ආකාර ඉන්ධන මිල සංශෝධනයේ වෙනසක් නොවුනොත්. ඒ නිසා කෙසේ වෙතත් අපි මේ පිළිබඳ අවධානය යොමු කරන් ඉන්න. මොකද දැන්ට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වෙමින් තියෙනවා. මේ අය වැඩි ගන්න තමයි ඉන්ධන අරන් තියෙන්නේ. වැඩි මිලට ඉන්ධන ගත්තේ වට මේගොල්ලන්ට විකුණන්න වෙලා තියෙනවා වැඩි මිලට. කෙසේ වෙතත් අපි මේ සතිය තුල අපි දැඩි අවධානයෙන් ඉන්නවා. මොකද ජූලි පළවෙනිදා කරනවද නැත්නම් ජූලි 3වෙනිදා කරනවද කියලා.
1: දේශීය ව්‍යවසායකින් බලගැන්වීමේ සංවිධානයේ ලේකම් පුෂ්පකුමාර කරුණාරත්න පැවසුවේ බොරතෙල් මිල අඩුවීමේ සහනය ජනතාවට ලබා දිය යුතු බවයි.
6: මේ මෑත කාලයේදී අවස්ථා ගණනාවකදී මේ රජය මේ මැද පෙරදිග යුද්ධය පිටින් දාලා ඉන්ධන මිල වැඩි කළා. ඉතින් මම කියන්නේ මේ අවස්ථාවේදී ලෝක වෙනත පොලේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතිනවා. අන්නේ වකවානුවේදී අපි විශේෂයෙන් මිලනවා ව්‍යවසායකයන් හැටියට මේ සහනය හැකියක්මනි ලබා දෙන්න. මොකද ඔයාලා දැන් බොරතෙල් මිල වැඩි වෙනකොට පහුවදාම වැඩි කරනවා. අඩු වෙනකොට ඒක අඩු කරන්න කල් මරනවා. ඇයි එහෙම දෙපිටි පිළිවෙතක් අනුගමනය කරන්නේ?
1: මේ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ සභාපති MTR අතුල
7: ඕන වෙලාවක වැඩි කරන්න සූදානම්. හැබැයි අඩු කරාම අඩු කරන්න බෑ. එච්චරට තණ්හාවෙන් පිරලා තියෙන්නේ මේගොල්ලෝ. මේගොල්ලන්ට මේ ආණ්ඩු කරන්න නෙමෙයි, මේගොල්ලෝ මේ බිස්නස් එකක් කරන්නේ.
1: මේ අතර ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය පුරවැසියන්ට ලබා දෙමින් පාකිස්තානය ඉන්ධන මිල අඩු කර තිබෙනවා. පාකිස්තානය පෙට්‍රල් ලීටර එක මිල පාකිස්තාන රුපියල් 299ක් දක්වා අඩු කර ඇත්තේ රුපියල් 74කින්. ඩීසල් ලීටර එක මිල පාකිස්තාන රුපියල් 311ක් දක්වා රුපියල් 67කින් අඩු කර ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. ජූලි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි මැලේසියාවේ ඩීසල් මිලද ලීටරයක් රින්ගිත් 2.10 දක්වා අඩු කිරීමට තීරණය කළා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරතවීමට තීරණය කර තිබෙනවා. ලබන 24 වනදා සිට 30 වනදා දක්වා එම සංචාරය සිදුවන ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ පැවසුවේ. ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම එම සංචාරයේ අරමුණයි. ඉන්ධන මිල සහ විදුලි බිල වහා අඩු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවරදී මාධ්‍යවතා අදහස් දක්වමින්. පළාත් සභා ඡන්දයෙන් සමගි ජනබලවේගයේ ජයග්‍රහණය ලබන බව විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළා.
8: විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයත් සමග එකතු වීම, එකට වැඩ කිරීම, ප්‍රතිපත්ති ගරුක වැඩ කිරීම පමණක් නොවේ, සියලුම ප්‍රගතිශීලී ජනහිතකාමී කොට්ටාස වමේද දකුණේද එයාට බොහොම ලේසි අපිත් එක්ක එක්ව වෙන. මොකද අපි යන්නේ මැද මාම. අපි දක්ෂිණාංශකයයි කියන ගමනේ, වාමාංශකයයි කියන ගමනේ හොඳ ගුණාංගයන් එකට එකතු කරගෙන අපි මැද මාමට යන්නේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යන්නේ. සමාජ වෙළඳපොළ ආර්ථිකය කේන්ද්‍ර කරගත් මානුෂීය ධනවාදයත්, සමාජ සාධාරණත්වයත් මුදුන්පත් කරගත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී. ඒකට මම හිතන්නේ වමේ අයටත් දකුණේ අයටත් ඔය අන්තවාදී තැන් වලින් ඉවත් වෙලා හොඳ බද තැනකට ආවොත් ඔක්කොටම එක අහුලා යන්න පුළුවන් හොඳ ගමනක්. හැබැයි අපි එකතු වෙන්නේ රටට වැඩක් කරන්න, රටට හොඳක් කරන්න, තනතුරු බෙදා ගැනීමේ සූදුවක් කරහා කටයුතු කරන්න වෙන්නේ. මැතිවරණය තිබ්බොත් අපි දිනුවා.
1: රට තුල අරපුතයක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
9: දෙපරදිග අර්බුදේ නිසා නම් මෙහෙ ඉන්ධන වැඩි උනේ. එතකොට 120ට 130ට ගිය බැරලය අද 80ටත් අඩුවෙන් ගියලා තියෙනවා. එහෙනම් මෙහෙ අඩු වෙන්නේ නැහැ. දැන් මේගොල්ලෝ කියනවා අඩු කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අර්බුදේ ලංකාවේ.
1: ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ වාසිය මෙරට ජනතාවට ලබා දෙන්නේ නැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොජිබ රහමාන් ඉල්ලීමක් කළා.
10: මේගොල්ලෝ කිව්වා පෙට්‍රල් 150ට දෙනවා කිව්වා, ඩීසල් මෙච්චරට දෙනවායි කියලා කිව්වා. ඡන්දයට කලින් ජනාධිපතිතුමා අරගෙන බලන්න පොසත් රටක් ලස්සන ජීවිතයක් ඒගොල්ලන්ගේ පොතේ මොකද්ද ඒගොල්ලෝ තෙල් සම්බන්ධව කියලා තියෙන්නේ කියලා. ඒගොල්ලෝ කිව්වා මේ ගසා කෑම අඩු කර නවත්තනවායි කියලා කිව්වා. හිටපු ඇමතිවරයන්ට මුදල් යනවායි කියලා කිව්වා. දැන් කාටද මුදල් යන්නේ? හරි දැන් ප්‍රීමියම් එක ගෙවලා දෙන ඩොලර් 50කට වැඩි. එහෙම කො ඩොලර් 4කට තිබ්බ ප්‍රීමියම් එක ගෙවනා ඩොලර් 50කට වැඩි. එතකොට දැන් කාටද යන්නේ මේ මුදල්? එතකොට අපි අහනවා ඇයි මේ විදියට මේ ගසා කෑම සිදුවෙන්නේ?
1: රට තුල නීතිය ආධිපත්‍ය තහවුරු වී ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්වති පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ උත්සවයකට එක්වෙමින්.
11: ඒගොල්ලෝ බලයේ ඉන්න හින්දා උද්ඝෝෂණ නැහැ නෙමෙයි. උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නැහැ. උද්ඝෝෂණ කිරීමේ උවමනාව දැන් නැති කරලා තියෙනවා. දැන් එහෙනම් ඕගොල්ලෝ උද්ඝෝෂණය කර පටන් ගන්න ඕන වෙන දෙයකට. ඔබ දැන් ඉන්නේ රට ගොඩනගන තැන, රටේ ආර්ථිකය හදන තැන. අන්න ඒ වැඩේ අවුලක් නම් උද්ඝෝෂණ කරමු. අපිත් එනෝ එකත් එක්ක. ඒ නිසානේ අර ඒ එදා හිටපු ඒ සම්ප්‍රදායික දේශපාලකයාට අද කේන්ති ගිහිලා කෑ ගහන්නේ. මේ 2000න් පස්සේ ආපේ වුන් තමයි අපිට කන්න දුන්නේ නැති කියලා. දැන් ලොකුම ප්‍රශ්නේ ඒගොල්ලන්ට තියෙන්නේ මොකද්ද? නීති ආධිපත්‍ය තහවුරු වෙලා.
1: ඇතම් රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළා.
12: අහනහන හැම ආයතනෙම පාඩුයිනේ. මහා ආර්ථික විශේෂඥයා බාරව හිටපු කර්මාන්ත අමාත්‍යංශ ආයතන අද පාඩුයි.
1: ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පළ කළේ මෙවන් අදහසක්.
13: අද අධිවේගී මාර්ග හදනවා දේශීය විදේශීය ණය ගන්න. එතෙන්ට රට ගෙනල්ලා තියෙනවා. ණය උගුලක පටලවපු රට ක්‍රමානුකූලව මුදවා ගනිමින් නිවර්දි ආර්ථික දිශානතියක් කරා රට මෙහෙවමින් ඉන්නවා.
1: ඉදිරියේදී විපක්ෂයකට රට තුළ ඉඩක් නොමැති බව නියෝජ්‍ය මාත ටීබී සරත් ප්‍රකාශ කළා.
14: මේගොල්ල තරම් කවුරුවත් මේ රටට ආදරය කරලා නැහැ. ආදරය කරපු ප්‍රමාණය කියන්නේ සුගීසරයා පඩි දෙකක් අරගෙන. බොහොම පැහැදිලිව කියන්නේ ඒකාබද්ධ විපක්ෂයක් තව අවුරුද්දක් යනකොට ඉතුරු වෙන්නේ නැහැ.
1: උසස් පෙළ විභාගය කල්දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ කලින් සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාගය අගෝස්තු මාස 10 වනදා ආරම්භ වන බවයි. විභාගය සඳහා සූදානම් වීමට අවශ්‍ය කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එකල්තමන ලෙස පාර්ශ්ව කිහිපයක් විසින් ඉල්ලීම් කරනු ලැබුවා. ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශයන්ව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට අවශ්‍ය වන දින සංඛ්‍යාව 300ක්. මෙම වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඉගෙන්වීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට අගෝස්තු 7 වනදා දක්වා පාසල් පැවැත්වෙන දින ගණන 343ක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාලය ලැබී ඇති බැවින් අදාළ විභාගයේ පැවැත්වෙන කාලවකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මෙරට සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය ලබා දීමට එක්සත් රාජධානියේ එකඟතාවය පළ කර තිබෙනවා. ඒ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාවේ වෙළඳ නියෝජිත එවර්ටන්හි හැනට් සාමිවරයා අතර පැවති විශේෂ හමුවේදී මෙරට ක්‍රාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව නගා සිටුවීම සඳහා ක්‍රාත්මක වන නව්‍ය වැඩපිළිවෙල පිළිබඳවත් සෞඛ්‍ය සේවා පද්ධතිය වර්තමානයේ මුහුණ දෙන අභියෝග පිළිබඳවත් එහිදී සාකච්ඡා කෙරුණා. මෙරට සෞඛ්‍ය පද්ධතියේ සිදුවිය යුතු සංවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීමට අවශ්‍ය සහය ලබා දීමට එවර්ටන්හි හැනට් සාමිවරයා එහිදී එකඟතාව පළ කර තිබෙනවා. ඉරානය සමග එකඟ වූ අවබෝධතා ගිවිසුමට ඇමරිකානු රජය අවනත නොවන්නේ නම් ප්‍රතිවිපාකවලට මුහුණ දිය යුතු බව ඉරානය අනතුරු අඟවනවා. ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා ඛමේනිගේ උපදේශක මොහමඩ් මොක්බාර් මේ බව ප්‍රකාශ කළේ සිය එක්ස් කිනම ඔස්සේ සටහනක් තබමින්. ඇමරිකාව සිය එකඟතාවයන් ක්‍රියාත්මක නොකළහොත් ඉරානය හේතු රහිතව කඩදාසි ගිවිසුම පමණක් පිළි නොගන්නා බවයි මොක්බාර් පැවසුවේ. මේ අතර පාකිස්තාන් අග්‍රමාත්‍ය ශෙබාස් ෂරීෆ් සහ එරට හමුදා ප්‍රධානි අසීම් මුනීර් අද ස්විට්සර්ලන්තයට පැමිණ තිබෙනවා. ඒ පාකිස්තානයේ මැදිහත්වයෙන් ඇමරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා සහභාගී වීමටයි. ඇමරිකාව නියෝජනය කරමින් උපජනාධිපති ජෙඩී වැන්ස් ස්විට්සර්ලන්තය වෙත පැමිණියා. ඉරානය නියෝජනය කරමින් පැමිණත්තේ ඉරාන කතානායක මොහමඩ් බාගර් ගලිබාෆ් සහ එරට විදේශ මාධ්‍ය අබ්බාස් ආරක්ෂි. ඇමරිකානු උපජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ න්‍යෂ්ටික ගැටලුව සහ ලෙබනන සටන් විරාම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවලදී අවධානය යොමු කරන බවයි. ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පළ කරමින් ඉරාන හමුදා විසින් ඊයේ යළි හොමු සමුද්‍ර සන්ධිය වසා දමනු ලැබුවා. ඒ සම්බන්ධයෙන්ද අද පැවැත්වෙන සාකච්ඡාවලදී අවධානය යොමු කරනු ඇතේ.
15: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට එරෙහිව ලකුණු 66ක ජයක් ලබා ගැනීමට ඉන්දියා ඒ කණ්ඩායම සමත් වුණා. තරගයේ පැවතුනේ රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියා ඒ කණ්ඩායම නියමිත පන්දු අර 50 අවසානයේ කඩුරු 9ක් දැවී ලකුණු 377ක් රැස් කළා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෛභව සූර්යවංශී පන්දු 29කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 94ක්. ඊට 6 පහර 8ක් සහ 4 පහර 10ක් ඇතුළත්. නායක තිලක් වර්මා ලකුණු 67ක් වාර්තා කළා. ජයග්‍රහණය සඳහා ලකුණු 378ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට පන්දු අර 47යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දෙවි ලබාගත හැකිවේ ලකුණු 211ක් පමණයි. වනුජ සහන් සහ සධීර සමරවික්‍රම අර්ධශතක වාර්තා කළා. තරගයේ වීර සම්මානය දිනාගත්තේ වෛභව සූර්යවංශී විසින්. යලි සිරස්තල. ඩෙංගු රෝගීන් 200කින් අඩුවන ලකුණු. ඉන්ධන සහනය ජනතාවට ලැබී නොමැති බවට චෝදනා. සජිත්ගෙන් විපක්ෂයේ පක්ෂවලට ආරාධනා. උසස් පෙළ කල් නොතබන බවට ඉසුරුපායෙන් දැනුම් දීමක්. ඉරාන ඇමරිකා සාකච්ඡා අද ස්විට්සර්ලන්තයේදී. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදැසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
15: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: එක පැත්තකින් බලය අනිත් පැත්තෙන් අසාධාරණය. Tamange මිනිස්සු වෙනුවෙන් මේ හැම දෙයටම විරුද්ධව සටන් කරන්නේ එක මිනිසෙක්.
2: ඕම් ධනුෂ් මේන් කැරක්ටර් එක කරන මූවි එකේ ටීසර් එක රිලීස් වෙලා තියෙනවා. මේකයා මේන් කැරක්ටර් එක කරන 55 වෙනි මූවි එක.
3: රමය, මර ගන්න එන්න තමයි.
4: 5 මන්දේ සාර්.
1: ධනුෂ් විතරක් නෙවෙයි, මමෝටි, සායි පල්ලවි, ශ්‍රී ලීලා වගේ අයත් මේ ෆිල්ම් එකේ ඇක්ට් කරනවා.
4: අන්නා මලයාරිකා!
2: අමරන් ෆිල්ම් එකෙන් ගොඩක් දෙනෙක්ගේ අවධානය දිනාගත් රාජ්කුමාර් පෙරේසාමි තමයි මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ.
1: ට්‍රූ ස්ටෝරිස් ගැන රිසර්ච් එකක් කළා තමයි එයාලා ෆිල්ම් එක හදලා තියෙන්නේ.
2: එක පැත්තකින් ධනුෂ්, අනිත් පැත්තෙන් මමූත් ඉන්න නිසා මේ අවුරුදු දකුණු ඉන්දියාවේ ලොකුම අවධානය දිනාගන්න ෆිල්ම් එක ඕම් වෙයි කියලා තමයි අපිට හිතෙන්නේ.
0: Talk of the Town.

0: ஆச்சி அப்பாச்சி, ඔය පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: මගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76844.9797 කොන්දේසි සහිතයි. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0.11832000 NIB The City University, the place to be.
0: Saheli, happily කියන්නකො ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2කමාරක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 WhatsApp කරන්න.
3: කොමර්ෂල් බැංකුව නුඹේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීම මෙදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
4: ලස්සන ගැන වැඩිම වද වෙන්න
5: ඕනේ
4: නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
5: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
4: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරද්දි
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
7: 98.7 98.7

0: ಡೆಂಗು ಮಾರಾಂತಿಕಾಯಿ. ಮೇ ಪ್ರಜಾವೈದ್ಯ ವಿಶೇಷಜ್ಞ ಪ್ರಸಿಲಾ ಸಮರವೀರ.
1: ಉಣ ಹಿಸರದೆ ಮಸ್ಪಿಂಡು ವೇದನಾವ ಒಕ್ಕಾರೆ ಹೋ ವಮನೆ ಸಮಹಿ ರತುಪಹ ಲಪ ವಿದುರು ಮಸಿನ್ ಹೋ ನಾಸೇನ್ ರುದಿರೆ ಪಿಟವೀಮ ಅನಾದಿ ರೋಗ ಲಕ್ಷಣ ಎತ್ನಾಮ್ ಎ ಡೆಂಗು ರೋಗೆ ವಿಯ ಹಕಿಯ ಮೇಯ ಸೌಖ್ಯ ಹಾ ಜನಮಾತ್ಯ ಅಮಾತ್ಯಾಂಶೇ ಜಾತಿಕ ಡೆಂಗು ಮರ್ದನ ಏಕಕೆ ಪಡಿವಿಡೇಕಿ.
0: ಡೆಂಗು ಮಾರಾಂತಿಕಾಯಿ
2: කියුවාම ඇත්තටම පැත්ත යනවාද?
3: දින්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩේ. ආම හොරගම් කරා.
4: එයා මුට්ටිය දාලා වන්නවද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා පුළුවන් නම් ඔළුවලා බලන්නකෝ.
5: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
2: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
7: පුළුවන් නම් මේ බලාසභාව තියලා බලන්න කියන්නේ කොහොමද?
8: ශක්තියක් තියෙනවා අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්න.
9: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
2: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312477 Global University Partners, No. 221 Dharmapala Mavata, Colombo 7.

0: නු නදසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
5: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න
6: ඔබත් ඒලවස් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-8-32-1000 NIBM The City University The Place to Be
7: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
8: නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා
11: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
13: සියත පොකට් මනි අනුග්‍රහය
14: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25%ක පොලියක් 11%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න අදම 13.19ට කතා කරන්න ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: අච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කැලක් කියමු බලන්න.
0: තිස්ස.

0: වගේ පොඩ්ඩක් මේ දවස්වල ගම්මට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6044 වට්ස්ඇප් කරන්න.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, the place to be.
2: මතකද? ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස
3: කාටත් හොරෙන්

0: ජුලියට් වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කල්ගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 217යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි, සුදු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි, තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 ජුනි 19 සිට 21 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔලුව තියා මං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: 98.2 98.4
6: අද හමුවෙමුද අපි, අද සැනසෙමුද අපි,
7: වීකෙන්ඩ් සියතා.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071 555 6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පත්තරේ විදසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: ලස්සන ගැන වැඩියම වද වෙන්න
4: ඕනේ
3: නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
4: ඉතින් මකල මගේ මූණෙ මුකුත් වෙනස් කරන්න ඕනේ.
3: වෙනස් කරන්න ඕනේ නෑ, මූණම අයින් කරද්දි
5: ලා මකලෝ

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙව

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිසරවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0721 1377

0: දැනුන දසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: අමේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කර ගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19ට කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ rating agency BBB- stable outlook
6: 98.2 98.4

Divine Apura.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: ජපානේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රංගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: ප්‍රයිම් කොලඹෝ.
13: ප්‍රයිම් රෙසිඩෙන්සිස් විතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොලඹෝ ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විත්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: මතක සේපු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියාමන් අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: ගීතයයි සඳුදා සිට බ්‍රහස්පතින්දාද.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස

0: වගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6044 වට්ස්ඇප් කරන්න.
1: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011-7383-388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: ලස්සන ගැන වැඩියම වද වෙන්න
4: ඕනේ.
3: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
4: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
3: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරද්ද
5: තියෙන්නේ. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
6: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත pocket money.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: රාත්‍රී 10 විනාඩි 50 ඉදන්.
1: අවිසාවෙලට 98.4 රෙන්.

0: නග සුදු කොච්චි ගැන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත Hot and Spicy with සුදු කොච්චි
1: ගොඩක් ආදරේ

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්සර

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: මතකද ASTI?

ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න
3: මේ දෙකක් දාගෙන ඉන්නද?
4: ඇයි කන් දෙක පුරවලා කන්නද?
3: සින්දු දෙක දෙක ඇහෙන්නේ එතකොට.
4: අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
5: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
3: නෑනේ अरे वाह
1: सिंधु सीत
6: एक आर्टिस्ट की सिंधु डबल डबल कपल करने वेला
1: अनुग्रह तिलकवर्धन टेक्सटाइल्स अनुवाटाई दशम हाथरेन हम बांधोटा सीयत्ता

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071 555 6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: 98.4 ගම්පහ

Садыгам сиятта. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීම.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු

சதகம் சேத බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේගවලින් ආරක්ෂා කරනු ලබන්නේය.

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයන් විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන් ඔබට

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

ස්වභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලි අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

කැමුණු රජතුමාණන් විසින් රන් පතිකලියාක් ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Siapa Pocket Money? දෙපහයි විනාඩි 21යි වෙලාව. Good morning Marshi.
1: Good morning Ravishka.
0: ඔන්න අද සඳුදා දවසක් අද අලුත් සතියක් තමයි පටන් ගන්න. ඉතින් මේ මාසේ 22 වෙනිදා අද ජූනි මාසේ 22 වෙනිදා කියන්නේ ඉතින් තව පොසොන් වලට තියෙන බොහොම පොඩි කාලයක්. දැන් ඉඳලා ඉතින් කට්ටිය පොසොන් වලට ලෑස්ති වෙන අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවානේ.
1: ඔව් ඉතින් අපි සුපරදු විදිහටම පොකට් මනි අරගෙන ඇවිල්ලා තියෙන අලුත් සතියේ පොකට් මනි දිනා ගන්න ඕන නංගිලා මලීලාට අපි අවස්ථාව අරන් ඇවිල්ලා තියෙනවා. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. ඔන්න නංගිලා මලීලාට පුළුවන් අම්මගේ හරි තාත්තගේ ෆෝන් එකක් අතට අරගෙන අපිට මැසේජ් එකක් එවන්න.
0: රයිට් මේ විදිහට මැසේජ් එකක් දාන්න තියෙන 0714 151 151 අපේ WhatsApp නම්බර් එකට දාන ගමන් අම්මලට චාන්ස් එක තියෙනවනේ. ගෙදර පොඩ්ඩම ලෑස්ති කරන්න ගමන් ගන්නවා නම් හස්බන්ඩ්ට කෑම එකක් වන්දින ගමන් වගින්න තව උදේම වැඩට එනවා ඉන්නවනේ. හරි කොහොම වුණත් ඔන්න මමීස් පොකට් මනි සෙග්මන්ට් එකටත් ඔන්න අම්මලට චාන්ස් එක තියෙනවා. රුපියල් 5000ම වින් කරන්න මැසේජ් එකක් දාන්න 0714 151 151. එහෙනම් මේ සින්දුව විතර අපි හැමිට අහලා අපි පළවෙනි තරම් කරුවත් එක්ක කතා කරමු. මම රවිෂ්ක.
1: මම ආශි.